0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: 나왔구나.
1: 어야 문이
0: 비싸대.

0: හය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
4: අනුවටයි 98.4 තනියයට

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත
2: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
3: සියත හෙඩ්ලයින් රිවියු
4: ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පතට වෘත්තීය සමිති විරෝධය. විෂාදය පිළිබඳ අනාවරණයක්. මෙට්‍රෝ බස්වලට හානි කරන්නන්ට දැඩි පියවර. විදෙස් සරස විශේෂත්ව ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය වංචාවක්.
2: වැඩි විස්තර උදෑසන 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්න? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වනිදා දක්වා පමණයි.
12: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011147600
13: Finishing වහලක් ලෙස color up flow වැජබෙන
14: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල්ස් විතින්.
15: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
16: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
15: ඔයත් පොකට් මනී අහනවද?
16: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
15: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
12: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
15: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
12: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151කට WhatsApp කරන්න.
15: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
17: සියත පොකට් මනී
12: අනුග්‍රහය.
18: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PDB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකින් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
19: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
20: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
0: දශමතකෙන් 98.4 සියත දිවයින පුරා

0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: උදේ 6 විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පතට වෘත්තීය සමිති විරෝධය. විෂාදයේ පිළිබඳ අනාවරණයක්. මෙට්‍රෝ බස්වලට හානි කරන්නන්ට දැඩි පියවර. රුසියාව සහ ඇමරිකාව අතර ඩීසල් ගිවිසුමක්.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: වැදුණා නේද? මොකද්ද මල්ලී? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.
1: රජය විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පතේ පවතින ගැටලු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ පනත් කෙටුම් පතින් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වන බවයි.
5: ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත. දැන් මේගොල්ලෝ මේක සති දෙකක් ඇතුළත අනුමත කරන්න යන්නේ. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් බාර දුන්නා. වහාම මේ පනත ක්‍රියාත්මක කරලා ඉඳ දෙන්න එපා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍ය වෙනවා. මේ පනත සම්බන්ධයෙන් ආණ්ඩුව කමිටුවක් පත්ලා රියස් අරසකුඩරත්න නීතිඥගේ ප්‍රධානත්වයෙන්. ඒ කමිටුවේ හිටපු නීතිඥ දන්තම ප්‍රකාශන පත් කරලා තියෙනවා. මේ කමිටුවත් එක්ක මේක කතා කරේ නැහැ කියලා.
1: රජය විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින්. ඒ වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබුවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වෙනස් ආකාරයේ වංචා සම්බන්ධයෙන් නව පැමිණිලි වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඒ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමනුපල සඳහන් කළේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන බව සඳහන් කරමින් වංචා සිදු කරන බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ විශ්වවිද්‍යාල සඳහා බදවා ගැනීම සිදු කරන බවට ව්‍යාජ දැන්වීම පළවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළා. එම සංසදයේ සඳහන් කළේ ව්‍යාජ දැන්වීමට හසු වී මුදල් අහිමි කරගත් දෙමාපියන් හා ශිෂ්‍යන්ගේ පැමිණිලි ලැබී ඇති බවයි. මෙවැනි දැන්වීමට හසු නොවන ලෙසයි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමනුපල පැවසුවේ.
6: වංචාවල යම්කිසි වර්ධනයක් තිබෙනවා. විවිධ වෙනස් වංචා කීපයක් වර්තා වුණා. විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලවල තිබෙන ශිෂ්‍යත්ව ලබා දීම ඔස්සේ විශේෂ රටවල තියෙන විශ්වවිද්‍යාලවලට ප්‍රවේශන ලබා දීමේ වංචා පිළිබඳ යම්කිසි අලුත් ක්‍රමයක කීපයක් වර්තා වුණා. අධ්‍යාපන ඉදිකිරීමට මුදලක් අය කිරීම ඔස්සේ තමයි මේ වංචාව සිදු වෙන්නේ. ඉතින් මෙහිදී තාර්කිකවත් වෙන්න ඕනේ. අක්කලට මෙවැනි වංචා සමාවලවට බැලූ බැල්මට විශ්වවිද්‍යාලවල ලාංඡන එක්කම එහි නිල පිටුව තියෙන දේවල් පාවිච්චි කරමින් තමයි ගොඩක් කාලවලට මේ වෙන්නේ. දෙපස් සිදු කරන්නේ
1: ඡායාරූප අනවසරෙන් අන්තර්ජාල වෙත මුදාහැරීම් වලට දරුවන් ගොදුරු බවට පත් වී ඇති බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසනවා. ඇය මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමින්.
7: ඔහුගේ දවසල වාර්තා වෙච්ච සිදුවීම් ගත්තොතින් ඡායාරූප අරගන්න එක, මේ අන්තර්ජාලයට මුදාහරින එක, වෙනත් වෙබ් අඩවියක හුවමාරු කරගන්න එක, මේක මෙන්න මේ ජාලගතව වැඩිවීම ඇතුලේ මේ විෂමාචාරය වර්ධනය වීම කියන එක වෙලා තියෙනවා. ඒකට දැඩි ලෙස බාල වයස්කාර දරුවන් ගොදුරු වෙලා තියෙන එකත් අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒක නිසා මෙන්න මේ අපේ සමාජයේ අධ්‍යාපනය අපි වෙනස් කරන්න ඕන. ලිංගික අධ්‍යාපනය නෙමෙයි ඒකට කියන වචනේ. අත්‍යවම ගත්තොත් ලිංගිකත්ව අධ්‍යාපනය අපි දෙන්න ඕන.
1: ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. මෙවරෙහි තේමා වී ඇත්තේ ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු, සැබෑ හඬ සැබෑ වෙනස යන්නයි. මෙරට බහුලව දක්නට ලැබෙන මානසික රෝගයේ විෂාදයේ බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්කමින්.
8: මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා අනුගමනය කරන්න ඕනේ පියවර මොනවද?
6: අපි අනවශ්‍ය විදිහට ඇබ්බැහිවීම සිදු වෙන්න හොඳ නැහැ. කිසිම දෙයකට ඕන්ට වඩා ඇලෙන්න හොඳ නැහැ. ඒක සමහරවිට අන්තර්ජාල වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉදෙනදා ජීවිතයේ දෙයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ නිදේවල් වලට ඕන්ට වඩා ඇලෙන්නේ නැතුව හිටියොත් අපිට මානසික සතුට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි උමනට වඩා අපේ බලාපොරොත්තු උමනාට වඩා තද වෙන්නත් හොඳ නැහැ. මොකද අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒ යථාර්ථය තුළ අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා නම්, ඒ වගේම අතීතයේ දුක් විඳින්න නැතුව, එහෙම නැත්නම් අනාගතය ගැන දුක් විඳින්න නැතුව වර්තමානයේ ජීවත් වෙලා අනාගතය සඳහා අවශ්‍ය අඩිතාලම ලබා ගන්න හොඳ සැලසුමක් යුතුව ජීවත් වෙනවා නම් මම හිතන්නේ සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම සතුටින් ජීවත් වීම සඳහා මනෝවිද්‍යාත්මක බැලුවාම ඉතාම වැදගත් දේ තමයි යහපත් සම්බන්ධතා.
8: අපේ රටේ වැඩි වශයෙන් දක්නට ලැබෙන මානසික රෝග මොනවද?
6: බහුලවම දකින්න ලැබෙන මානසික රෝග තමයි විෂාදය කියන මානසික රෝගය. ඒ ඇරෙන්න විවිධ කාංසා රෝග තත්ත්ව දකින්නට පුළුවන්. කියන්නේ සමාජයෙන් 15-35 අතර සංඛ්‍යාව විෂාදී තත්ත්වයන්ගෙන් පිළිවෙන්න පුළුවන්. ඒ වගේම කාංසා රෝග තත්ත්වය කියන්නේ බය හා ඇතිගැන්ම මත පදනම් වූ විවිධ රෝග, ෆෝබියා වර්ග, ඒ වගේ දේවල් සමාජයේ තිබෙනවා. බොහෝ දෙයකින් මේවා හඳුනාගන්නේ නැතුව යටපත් වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ දේවල්ට ඇබ්බැහි වීම අපි දන්නවා. ළමයින් ගත්තොත් එහෙම අන්තර්ජාලයට ඇබ්බැහි වීම, වැඩි හිටියන් ගත්තොත් මද්‍රව්‍ය වලට සහ මත්පැන් වලට ඇබ්බැහි වීම සහ ඩිමෙන්ෂියා විද්‍යාත්මකව වැදගත්. අපි මේ දවස්වල අපේ වැඩිහිටි ජනගහණය වැඩි වෙනවා අපි මෑතකදී දැක්කා.
8: නිතරම සමාජයේ කතා වෙන දෙයක් තමයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ගැන. ඩිමෙන්ෂියා රෝග තත්ත්වය මූලික අදීරේදී හඳුනාගන්නේ කොහොමද?
6: මේ ඩිමෙන්ෂියා රෝගයේ මුල් කාලේ වලින් ලක්ෂණය තමයි සුළු මෑත කාලේ මතකයේ අහිමිවීම. ඒ කියන්නේ ළඟ මතකේ නැති වෙනවා. දැන් පෙන් රැම් වල බඩු තියලා හොයාගන්න බැරි වෙනවා. පණිවිඩ මතක වෙනවා. කෑප බව මතක වෙනවා. ඒ වගේ මේ කෙටි කාලේ මතකයේ අහිමිවීම. එදිනෙදා ජීවත් වෙනකොට දැනෙන මේ මතක ශක්තිය අඩු වීම නිසා ඒ අය ගොඩක් වෙලාවට පීඩා විඳිනවා. කාලයක් ගියහම තමයි ටික ටික මතක ශක්තිය අඩු වෙලා වෙනත් මතකිනුත් අඩු වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් අඳුරගන්න බැරි තරම් මතකේ අඩු වෙන්නේ මාස 6ක් අවුරුද්දකට ගියාට පස්සේ. මේ වගේ තත්යකට ආවහම මෙයාගේ නිින්ද අහිමිවීම, ඒ වගේම සැක කිරීම වගේ වෙනත් මානසික රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. යම් කිසි සුළු අමතක ශක්තිය අඩුවීමක් තිබෙනවා නම් අවුරුදු 50කට පස්සේ වහාම වෛද්‍යවරයෙකු හමු වෙලා මතකය පිළිබඳ පරීක්ෂණයක් කරලා මතකයේ අඩුවීම සැලකිය යුතු මට්ටමක තිබෙනවද කියලා හොයාගෙන ඩිමෙන්ෂියාවේ මුල් කාලීන තත්ත්වය තිබේදැයි සොයා බැලීම ඉතාම වැදගත්.
8: ඩිමෙන්ෂියා රෝගී තත්ත්වෙන් පෙළෙන කෙනෙකුගේ මතකය වර්ධනය කරගන්නට අනුගමනය කළ හැකි ක්‍රියාකාරකම් මොනවද?
6: මානසික ක්‍රියාකාරකම් කරන්න ඕනේ. කියන්නේ වැඩි විදිහ පස්සට ගියාට පස්සේ අපි ගණිතයේ දේවල් හැකියාවන් වර්ධනය කිරීම සඳහා පොඩි පොඩි මේ පසල් හදන්න, ඒ වගේම ප්‍රහේලිකා පුරවන්න, ඒ වගේම ගෙදර දොරේ වැඩ කරන්න, මෙන්න මෙවැනි ක්‍රියාකාරීත්වය කරනම නම් අපේ අම්මල තාත්තලත් ඒ වගේම වැඩිහිටි අනිත් අයත් තාම වැඩගත් තමන්ගේ මොළයේ මේ ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් කිරීම, ඒ වගේම ඒ අය එදිනෙදා පොත්පත් කියවීම, මැහුම් ගැතුම් කිරීම, පොඩි ළමයන් සෙල්ලම් කිරීම, මොළයේ වෙහෙසල කරන ක්‍රියාකාරී දේවල් බලපානවා ඩිමෙන්ෂියා රෝගය වැළඳීම සහ එහි වර්ධනය වීම වළක්වා ගන්න. Inside story.
1: ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් එල්ලවෙමින් පවතින බව සමගී ජනබලවේගය පවසනවා. ඒ මහලේකම් රංජිත් මධුම බණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: ජනාධිපති දන්නවා රටම දැන් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. දිගෙන් දිගටම මහා සංඝරත්නයට අපහාස උපහාස කරා, වෙනත් ආගමික නායකින්ට අපහාස උපහාස කරා. එවැනි ආණ්ඩුවක් යටතේ ජනතාවකට කැමති නැහැ මේ ඒ විරුද්ධතාවය තමයි දැන් ඉන්නේ.
1: ආණ්ඩුව පත්කරන කමිටු ගැටලු සඳහා විසඳුම් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ.
10: අපි දැක්කනේ කන්ටේනර් 323 දාපු කමිටුව. ඒ කමිටුව කොහොමද? ඒකට නම් නීතිය නැමෝ කියලා තමයි අපිට පේන්නේ. දැන් නම් නීතිය නමන්නේ කියලා කියනවා. කමක් නැහැ. හොඳයි. ඒ ආදර්ශය හොඳයි. හැබැයි කමිටු කියන එක මතක තියාගන්න ඕන. ඒව නම් කතන්දර තමයි. නැතුව විසඳුම් නෙමෙයි කියන එක මතක තබා ගත යුතු ශ්‍රී ලංකා ජනතාව.
1: නීතිය සැමට සමාන විය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පැවසුවේ.
11: කවුරුවත් කියන්නේ නැහැනේ මේ රටේ වංචාවක් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා නම්, ඒ වටේ එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒකට විරුද්ධව අපි කතා කරන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ ඒක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැතුව නිකන් මේක එක කණ්ඩායමක් ඉලක්ක කරලා ඒ කටයුතු කරනවා නම් එතන වැරද්දක් දකින්නවා. නීතිය සැමට එක සමාන වෙන්න ඕනේ. ඒක විරුද්ධ පක්ෂේ වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂේ වෙන්න පුළුවන්. ඒ සියල්ලටම එක සමානව ක්‍රියාත්මක වීම පිළිබඳව මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි සියලු දෙනාගේ ඒ බලාපොරොත්තු ආකාරයෙන්ම තියෙනවා.
1: කතානායකවරයාට එරෙහිව බරපතල චෝදනා පවතින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්ය වසම් සඳහන් කළේ.
12: කතානායකතුමාට විරුද්ධව ඉතාම බරපතල චෝදනා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පහුගිය දිනවල යම්කිසි පරීක්ෂණයක් සිදු කළ බවටත් ඒ තොරතුරු ලැබිලා තියෙනවා. මේ වැනි තත්ත්වයක් යටතේ මං හිතන්නේ අනුර කුමාර දිසානායක කියපු අර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය නම් මේ ඉන්නේ, මේ වෙනකොට කතානායකවරයා කතානායක පුටුවේ ඉන්න බෑ.
1: මහරගම අපේක්ෂා රෝහලේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අඛණ්ඩ පිළිකා ප්‍රතිකාර සේවාවන් තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණයි. මේ සඳහා විශේෂ කළමනාකරණ සමාලෝචන රැසවීමක් පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙට්‍රෝ බස් රථවලට අලාභහානි කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය පවසනවා. පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ මෙට්‍රෝ බස් රථවලට හානි කිරීම හයක් වාර්තා වන බවයි.
13: කීප දෙනෙක් විසින් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදු කරන බවට අපිට මේ සිදුවීම් දාමය තුළ අපිට පොලිසිය හැටියට නිරීක්ෂණ වෙන කාරණාවක්. විශේෂයෙන්ම කියනවා නම් මේ සම්බන්ධයෙන් පොලිස්පොත්තුමා පැහැදිලිවම උපදෙස් දීලා තිනවා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම මේව රාජ්‍ය දේපල. එතකොට මේ රාජ්‍ය දේපල වලට තමයි අලාභානි සිද්ධ කරන්නේ. අපරාධ නීතිය සහ ඊට අනුසංගිකව මෝටර වාහන පනතේ කියන නීතිමය තත්ත්වයන් නැතේ මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා. විශේෂයෙන්ම 6කට ආසන අලාභානි සිද්ධ කරලා තියෙනවා. සමහර පුද්ගලික බස් ඉතින් ගමන් කිරීමේදී අවහිර කරනවා. මෙව කරන්න දෙන්න බෑ.
0: විදේශීය ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතා.
1: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ඩීසල් ආනයනය සඳහා නව ගිවිසුමකට එක්ව තිබෙනවා. ඉන්ධන මිල පහත හෙලීමේ පීඩනය හමුවේ තමන් මෙම තීරණය ගත් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඩීසල් ටොන් 103ක් අමෙරිකානු ගෝලීය වෙළඳපොළට මුදා හැරීමට එකඟ වූ බවයි. නොවැම්බර් මාසයේදී තවත් ඩීසල් ටොන් 105ක් සහ ඉන්පසුව තවත් මිලියනයක් නිකුත් කිරීමට නියමිතයි. ගිවිසුමේ කොටසක් ලෙස අමෙරිකානු භාණ්ඩාගාරයේ අප්‍රේල් 7 දින දක්වා රුසියානු ඩීසල් අපනයන සඳහා පනවා තිබූ සම්බාධ ගාතයට වීමටද පියවර ගනු ලැබුවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම වසර මුලදී රුසියානු ඩීසල් අපනයනේ තහනම් කිරීමට කටයුතු කළා. මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙනස්කි පැවසුවේ අමෙරිකානු ජනාධිපති

0: පාකිස්තානයට හිමි වූ ඉලක්කයේ ලකුණු 183. පාකිස්තාන පිතිකරුවන් පන්දු අර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් තැවී ලකුණු 187ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා. යලි සිරස්තල ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පතට වෘත්තීය සමිති විරෝධය. විෂාදයේ පිළිබඳ අනාවරණයක්. මෙට්‍රෝ බස්වලට හානි කරන්නන්ට දැඩි පියවර. රුසියාව සහ ඇමරිකාව අතර ඩීසල් ගිවිසුමක්. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: Game එකක් ඇතුලේ අපි ආදරය කරපු characters ටිකක් දැන් ඇත්තටම අපි ඉස්සරහා සටන් කරන්න එනවා.
2: Street Fighter ඒ තමයි ලෝකෙ පුරාම gaming fans ලා ආදරය කරපු legendary fighting game එක.
1: ඒ game එක base කරන් හදපු live action movie එක ළඟදිම release වෙනවා.
2: 1994 දී වගේම 2009 දීත් මේ ගේම් එකේ characters වලින් movies හැදුණත් ගේම් එකේ original story එකෙන් live action movie එකක් හැදෙන පළවෙනි වතාව තමයි මේ.
1: ඔක්තෝබර් 16 තමයි movie release වෙන්නේ. ඉතින් gaming world එකෙන් පටන් ගත්ත street fight එකේ මේ අලුත් fight එක movie එකක් විදිහට කොච්චර success වෙයිද කියලා අපි බලාගනිමු.
0: Talk of the town.
3: 98.2 98.4
4: Weekend theater.

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: සංගීත කනෝ සංගීත
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
0: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
5: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
0: koronagala nk global edge videsh rakya ayatanaya 0.37273370
6: anuwatai dashama deken anuwatai dashama

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 55,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: කාලෙකට කලින් ආපු මේ කටහඬ අපිට අයත් ලයිව් ඇහෙනවා.
4: ඉනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.
2: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේරා මහත්මයාගේ පුතා සචිත් පෙරේරා.
5: තව අවුරුදු 5ක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ගෑන්ට මම දැන මට නන්නේ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
2: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
5: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
6: සජිත් පෙරේරා සමග අද උදේ 10ට
7: සියතර 2020
6: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන යකේ. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්
6: 98.2 98.4

0: උදැසන 7 විනාඩි 29 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: පොතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
2: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා
3: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි
4: Toggles Food City within 43 වන සංවත්සර සමරුවට මෙගාවට්ටම් Enjoy සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 390යි Golden Chicken Sausages Value Pack ඉතිරි රුපියල් 270යි Elephant House Lemonade ඉතිරි රුපියල් 115යි Diva Fresh Rose and Lime ඉතිරි රුපියල් 95යි Toggles Food City
5: සුබ දවසක්
6: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැකි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
11: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පෞල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels industry පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දැන්ම යොමු කරන්න www.slit.lk slit evolve beyond.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
3: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
8: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
7: ඔයත් පොකට් මනී අහනවද?
8: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
7: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
9: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
7: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100 පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි
11: අනුග්‍රහය.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකී.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
13: 98.2 98.7

0: theater top story
1: adattada vesi දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරු එකෙන් පමණ පසුව බැසියෝ ගිගුරුම් සහිත වැස ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලදී මිලිමීටර 75ක පමණ තරමක තද වැස ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. දකුණු අමරිකානු සහ මධ්‍යම අමරිකානු කලාපයට දැනෙන ලෙස පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවක් හේතුවෙන් අසල්වැසි රටවල් රසකට දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. කොලොම්බියාව, එක්වදෝරේ, නිකරගුවා, කොස්ටාරිකා සහ ගුවතමාලා යන රටවල්ම අවදානම් සහිත රටවල් අතරට ඇතුළත්. සුනාමි අනතුරු ඇඟවීමද නිකුත් කරනු ලැබුවා. අමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා ආයතනයේ පැවසුවේ පැනමා නගරයට කිලෝමීටර 200ක් පමණ දුරින් මෙම කම්පන තත්ත්වය ඇති වී ඇති බවයි. මෙවන විටත් පසු කම්පන 80කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙනවා.
0: අනුග්‍රහය
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්
0: 98.2 98.4

0: ජින්තු පිට්ටිය.
1: ළමයි මොකද මේ හේරමල්ල නිදි නැගිටිනවල නැගිටිනවල? ඔහොම පුළුවන්ද විභාග පාස් වෙන්න? මොකද තමුල්ලට අද රෑ වෙලාද?
2: රෑ වෙලා නේ නැසර් නයිට් ක්ලාස් නේ.
1: මම කියලා තියෙනවා ඔය නයිට් ක්ලාස් කියන වචනේ සද්ද නගා කියන්න එපා කියලා.
3: බයෙන්ද පාසර්? බයෙන්ද දෙන්නේ?
1: බයෙන්ද දෙන්නේ?
3: බයෙන්ද පා අපි රෑ නයිට් ක්ලාස් කරනවද බලන්න පොලිසියෙන් පැන්නොත් කියලා ඔට්ටු බලන්න දෙන්නෙක් දාලානේ ඉන්නේ.
1: මොකක් පොලිසියෙන් පැන්නොත් ඔට්ටු බලන්න? මේක සූදු බලද්ද?
3: ඒ වුණාද සර්, අපි මේ නිදි මරාගෙන පන්ති කරනකොට අපිට නැති රුදාවක්නේ සර් ඔය අහල පහල මිනිස්සුන්ට
1: තියෙන්නේ.
3: සර් මෙතන අපේ මානව හිමිකම් කඩ කරා කියලා සර්ට නඩු වැටෙන්න බැරි නේ.
1: ඒක තමයි මාත්මේ නයිට් ක්ලාස් කිරුවාවත බයලමිය. හරි කමන්නේ කමන්නේ, අපි ඒ බාධක සියල්ල අමතක කරමුකෝ. ඔහොම තමයි ගඟක් ගලාගෙන යනකොට
3: එක එක්කලා ඇවිල්ලා ඉතින් හොදලු දන්නවද එකේ හොදලු
1: මොදලු හොදත්
3: නැවන් කිව්වේද පුප් මේ මගේ පුදුම පුදුම හිතෙන් දේවල් හොදලු කුණු.
1: හරි හරි හොදන්නේ. දැන් අපි දවස් ගානක් එක දිගට විෂය කරුණු ගැඹුරින් සාකච්ඡා කරපු නිසා පොඩ්ඩක් මනස රිලැක්ස් වෙන්නත් එක්ක අද අපි සතුටු සාමීචියේ යෙදෙමු.
3: වරු වරු
2: වරු වරු වරු
4: වරු නේ වා
1: කොයිදින් ඉවර කරන් දුන්නේ
3: නැනේ. ඔව් සර්. මොකද්ද?
1: අපි දැන් දවස් ගානක් එක දිගට විෂය කරුණු ගැඹුරින් සාකච්ඡා කරමු නිසා පොඩ්ඩක් මනස රිලැක්ස් වෙන්නත් එක්ක
3: අද අපි සතුටු සාමීචියේ යෙදෙමු කියලානේ සර් කියන්නේ.
1: නෑ ඉතින් කියන්න දෙන්නේ නෑ.
3: මොකද සර් කිය?
1: මම එහෙම කියාවි කියලා ඔය ළමයි හිතනවනම් ඒව වහන.
3: ඈ

0: මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: කාලෙකට කලින් අහපු මේ කටහන අපිට අයිත් ලයිව් ඇහෙනවා.
4: ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට.
3: ඒ වෙන කවුරුත් නෙමේ, සුනිල් පෙරේරා මහත්මයාගේ පුතා සචිත් පෙරේරා.
5: තව අවුරුදු පහක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන්ට මම දන්නේ මට නෑ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
3: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
5: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස්, අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
1: සජිත් පෙරේරා සමග අද උදේ 10ට
6: සියත 2020.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
9: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්නේ
0: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදු යුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi.
3: Mulu siyatama havasa dekata Sudu Kochi ta.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang showtime ke de vitarai.
4: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
5: 0372 370 370
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
6: We can

0: සර්! මෙහෙමනි දිමරාගෙන ක්ලාස් කරලත් අන්තිමට අපි එක්සෑම් පෙල්ලුනොත් මොකද සර් කරන්නේ?
1: ඒමුණොත් ඉතින් නිදිමරාපු ටිකට හරියන්න ඔළුවේ ඉඳ පෙරවගෙන නිදාගන්න ඕන නවනමනෝ කරන්න.
2: නින්ද නින්ද නින්ද තමුල්ලට නින්දෙන්තර ලොවක් ඇත්තෙම නැද්ද?
1: නෑනි
2: ළමයිනේ, හොඳද මතක තියාගන්න වෙලා. අද අපි නිදිමරලා මහන්සි වුණොත් හෙට අපිට සැපට නිදාගන්න පුළුවන්.
1: හේ සර්, ඊයෙත් ඕකමනේ කිව්වේ.
2: ඈ
1: සර්, ඊයෙත් ඕකමනේ කිව්වේ. ඒත් ඉතින් කෝ අපිට අද සැපට නිදාගන්න පුළුවන් උනේ?
0: සර්!
2: ඔය බාර මොකද්ද?
0: සර්, මම යන් කියන්නේ සර්, සර්ටත් කැමරාවක් දාලා කැලක් රෙකෝඩ් කරලා YouTube දැම්මනම් සර් පේමස්සලයි හොඳයි.
1: ආ, ඔබ නම් කියයි.
0: ඇයි?
1: අපේ සර් ෆේමස් වෙලා යූටියුබ් කෙනෙක් ඇවිත් ඉන්ටර්වියු කරලා සර්ට මේ ටියුෂන් කරන්නකෝ අධ්‍යාපන සුසුකම් කියලා ඇව්වාම ඔලෙවල සාතිකයටම මේක කළ පෙන්නන්න එච්චර.
2: මොකද කිව්වේ?
1: ආනේ ආනේ ආනේ ආනේ සර්,
2: මොකද කිව්වේ? මොකද?
1: අනේ අනේ, සෝරි සර්, සෝරි සර්, මේ නිදිමත විකාරේ එක එක ඕඩ් නැති ඒවා කියවෙනවා සර්. අනේ සෝරි සර්.

0: දැන් වෙලාව උදේ 8:31.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: Cargill's Food City 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Cargill's gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න. Cargill's Food City.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දෙවිඳක්
2: කරා. ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive
5: අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95% කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
19: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්තපට
2: real mobility experience එකකට නැල්වත්තපට
5: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 rotor රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
9: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
18: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
14: Let's Vietjet.
12: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
16: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
15: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
10: අදම combank.lk වෙත පිවිසෙන්න.
19: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Stars කෙනෙක් කරන්න.
1: Stars Milan Pasta.
11: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
20: කිසිම චාන්ස් එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
22: 98.2 98.4
23: අද හම වෙමුද අපි? අද සනසෙමුද අපි?
24: We can see it now.

0: බලන්නකො මල්ලේ, අපේ ගෙදරට ළඟ දිගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
1: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
0: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
1: ඒක

0: සියයට පනාගානේ රුපියල් පන්සිය වෙනකං ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් ගෙවන්න තියෙන ගාන අඩුයි.
1: අඩුයි?
2: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
1: පේනවා පේනවා.
0: ඊළඟට තියෙන රස්සවත්ම කැල්ල මයි වේස් ඇප් එකට බයික් 3-wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා.
2: මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
1: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
3: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
5: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩිය වෙන්න.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: था टॉप स्टोरी।
1: ගිනියවි සහ මද්‍රව්‍ය සමග සැකකරුවෙ කත්අඩංගුවට. ග්‍රෑන්ඩ් පාස් මහවත්ත රේල් පාර ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනියවියක් 9 වර්ගයේ පතරුම් ගැබක් සමග සැකකරුවෙ කත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිස අපරාධ කොට්ටාශයේ නිලධාරී කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පොලිසිය පැසුවේ සැකකරු සන්තකයේ තිබී කොකින් මද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 300ක්ද සුවගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලෙක්. කොළඹ දිස අපරාධ කොට්ටාශය මගින් වැඩිදුරු විමර්ශන ක්‍රියාත්මකයි. මෙක්සිකෝවේ සිනාලෝවා ප්‍රාන්තයේ පිහිටි බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් සිරකරුවන් 9 දෙනෙකු සහ එක් සිවිල් පුද්ගලයෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ මෙම ගැටුම හේතුවෙන් තවත් සිරකරුවන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
0: Top story. අනුග්‍රහය.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්. පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග
6: 98.2 98.4
7: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
8: Weekend Theater.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can

0: මොකද
1: මොකද ළමයෝ මේ මහදවාලේ රෙදි පුරවගෙන බුදි පාඩම් කරන්න තියෙන වෙලාව නේද?
0: අයියෝ අම්මා, ඊර වන්තිය ඉවර වෙද්දි අද උදේ 4:00. සර්ට කොච්චර කිව්වත් දාන්නෙම නයිට් ක්ලාස් නේ.
1: අනේ මන්දා, ඔය ළමයෝනේ කිව්වේ ඒ සර්ගේ පන්තියටම යන්න ඕන කියලා.
0: ඒ සර්ගේ පෝස්ටරේ දැක්කාම හිතුවේ සර් ලස්සන ඇති කියලා. ඇත්තට දැක්කාම කන්න දෙයක් නෑනේ අම්මා.
1: ඈ බලමු.
0: ඈ
1: ඉගෙන ගන්න ගුරුවරයෙක් හොයන්නේ. ගුරුවරයාගේ ලස්සනින්ද?
0: ඔව්ටි.
1: මොකක් සබ්ජෙක්ට් එක හොඳට උගන්වනවද කියලා නෙමෙයිද බලන්නේ?
0: අම්මලා නම් කියයි.
1: අම්මලා නම් කියයි.
0: පෑ ගානක් එක දිගට ගුරුවරයාගේ මූණ දිහා බලාගෙන ඉන්න ඕන අපිනේ. ගුරුවරයා ලස්සන නැත්තම් කොහොමද කියන්නේ? කොහොම කරන්නේ? ඒකයි ලස්සන සර් කෙනෙක්ව බලලා ක්ලාස් එකට ගියේ. අපි විතරක් නෙමෙයි කෙල්ලොත් රැවටිලා ඇවිල්ලා තිබුණා පෝස්ටරේ මූණ දැකලා. මීම් බැලුවා උන් කන්නේ දැන්න සීගිරිට බෝම්බ ගැහුවා ගෙයාගේ මූණ.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: ඒට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුදුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකට දාණ්ඩුව?
5: කතා කරන්න ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රණු කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: කීල්ස් විතින් දැන් ඔබට හොඳම තීමන සහ වැඩි ඉතිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම තීමන කීල්ස් විතින්ම පමණයි. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
0: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම එල්පී ෆිනෑන්ස් විතින්. ලීසිංග ප්‍රයතුනින් එල්බී ලීසිංග් අද තමයි හොඳම දවස.
8: අදිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105, 50,000 සහ 25,000 මුදල්

0: Avans ticket ticket pay.
1: Ordeals food city within 40 තුන්වන සංවත්සර සමරුවෙතේ mega වට්ටම්. Fondre fat spread ඉතිරි රුපියල් 210යි. Kotmale processed cheese ඉතිරි රුපියල් 200යි. Viva malt pouch ඉතිරි රුපියල් 230යි. Lux radiant glowing skin ඉතිරි රුපියල් 180යි. Ordeals food city.
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile monster සමගින් වර්ණවත් කරගන්න. Lanka Tiles Media Home Upgrade වෙතින් 145ක් දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා Lanka Tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙමදීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජපති.
2: කාලෙකට කලින් අහපු මේ කටහන අපිට අයත් ලයිව් ඇහෙනවා.
6: ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්සුවඳට.
2: ඒ වෙන කවුරුත් නෙමේ. සුනිල් පෙරේර මහත්මයාගේ පුතා සජිත් පෙරේරා.
7: තව අවුරුදු පහක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන්ට මම දන්නේ මට නම් නැහැ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි.
2: ඉතින් අපි හිතුවා ඒ මතක අයත් මතක් කරන්න.
7: ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ.
8: සජිත් පෙරේරා සමග අද උදේ 10ට සියත 2020.
9: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
10: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
9: ඔයත් පොකට් මනි අහනවද?
10: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
9: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
9: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
9: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි
8: අනුග්‍රහය.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
8: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: 98.2 98.7

0: හලෝ
1: සර්.
0: ආ උදව්?
1: සර් මම සර්ගේ ක්ලාස් එකේ ළමයෙක් කතා කරන්නේ.
0: කොහේ ක්ලාස් එකේ ළමයෙක්ද?
1: කඩවත ක්ලාස් එකේ ළමයෙක් සර්.
0: ඕ මොකද්ද ප්‍රශ්නේ
1: සර්?

0: උදේ 9 විනාඩි 30 දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: heels within that nobody hundu mudimana savadi tiryak elephant house lemonade liter kai dasam park sandha seyata visi paka wattamak uswatta coconut ice biscuit brand 380 ak sandha seyata tiyaka wattamak athyavashya paanda sandha fresh mudimana heels patimma pamanai heels life ekama fresh
1: after levels psychology biomedical science and nursing study karanna althea samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas athyapaneya saha saukhya satkare samuhika shaktiya
2: kalpana bavela payala repula
3: mehema chilleke ahagena innakota
4: oyata mehema hitenawa
5: api aaye hamuno ena
3: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
6: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
7: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සල් පිළිසිල්ලාරේ චාප්කාරේ.
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
9: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
10: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධක කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න අමතන්න 011157406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
12: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
13: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
14: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
13: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
15: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
16: WK

0: සියද පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
2: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
3: මේ ලෝකෙ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මම දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකෙ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
2: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
3: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්න ඕන.
2: සසරක

0: අමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැස්සන හතට සිය තහන්න
1: සියත බණ මඩුව
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
2: Tailwells construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit bsc honors quantity survey in degree එකට enroll වෙන්න apply කරන්න www.slit.lk slit evolve beyond
3: smart මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්
4: Kagil's Food City සතියන්ති අඩුම මිල පෙරලිය ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි අපේ මිල රුපියල් 300යි අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
5: අනේ මෙහෙම
6: හරි කියන්න කියන්න ඉතින්
7: සංගීත කරෝ මොකද කෑවටත්ද දවල්ද සංගීත
8: කන්න ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
9: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
13: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
14: සියත Between Lady Miss World Sri Lanka 2026
13: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
14: සියත Between Lady Miss World Sri Lanka 2026
11: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
15: ටයිටල් ස්පොන්සර්
16: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
17: Enchanter The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
0: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
4: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
6: Anuwatai dashma deken. Anuwatai dash

0: ayo, mogo office එක දාවේ.
1: සර් එක ටික කතා කරන්න ඕන ගිලේ තනියම.
0: තනියම? එනේ. තමුසේලාත් මොකද වාදිය? මොකද ප්‍රශ්නේ?
1: සර් මට හිතෙනවා මම තෝරගත්තේ වැරදි සබ්ජෙක්ට් කියලා.
0: නෑ. ඔය ළමයා තෝරගෙන තියෙන සබ්ජෙක්ට් සේරම හරි. ඔය ළමයා තමයි වැරදි.
1: සර් කියන්නේ දැන් මමද වැරදි?
0: ඔව්.
1: සර් මම ඉතාලියේ ඉන්නේ. එක්සෑම් ඉවර වෙලා ටියුෂන් ක්ලාස් කරන්න පටන් ගන්න ෆුල් ටයිම්.
0: හා.
1: ෆුල් ටයිම් වහිනා ටියුෂන් වලට.
0: ආ ඉතින්
1: මට අර උපතින් ආපු මුක්‍රික තියෙකුත් තියෙනවනේ.
0: ආ තියෙනවද? ඉතින්.
1: ඉතින් ඒ නිසා.
0: ඒ නිසා මොකද්ද?
1: ඒ නිසා.
0: ඔව්.
1: ඒ නිසා එක්සෑම් පාස් වෙන්න මොකද කියලා ගන්නෑ නේ?
0: ළමයා මම ඉන්න තත්ත්වය අනුව මේ ළමයාට මොකක් කියන්න බෑ.
1: මම දන්නවා සර් ඉන්න තත්ත්වය.
0: ඒකනේ.
1: දැන් ටියුෂන් නියාමනය කරන්න හදන නිසා තත්ත්වය භයානකයි නේද සර්? සර් මට තව ප්‍රශ්නයක් තියෙනවා.
0: ඒ මොකද්ද? ඔය ළමයට පුදුම ප්‍රශ්න තෝරගන්නේ තියෙන්නේ. එක්සෑම් දවසට ප්‍රශ්න වැඩි වෙනවා.
1: ඒ මොකද සර්?
0: ඔය ළමයට පුදුම ප්‍රශ්න තෝරගන්නේ තියෙන්නේ.
1: එක්සෑම් දවසට ඉතින් ප්‍රශ්න තව වැඩි වෙනවා.
0: ඒ මොකෝ?
1: ඇයි සර් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න? සර් මට තව ප්‍රශ්නයක් තියෙනවා.
0: ඒ මොකද්ද?
1: මට කොච්චර පාඩම් කළත් පාඩම් හිටින්නේ නෑනේ.
0: පාඩම් හිටින්නේ
1: නෑ. නෑනේ.
0: අර මන්තරයක් මම දුන්න නේද පාඩම් හිටින් නැත්තම් පාඩම් කරගන්න කියලා.
1: ඔව් සර් මන්තරේ නම් මං ගාල් තියෙනවා.
0: ඉතින් මම මොකද කිව්වේ? පාඩම් වැඩ පාඩම් හිටින් නැත්තම් මන්තරේ කඩපාඩම් කරගන්න කියලා මං කිව්වනේ. ඉතින් ඒක කඩපාඩම් කරගන්න.
1: වැරදි කියන්නේ සර්. ඒ මන්තරේ පාඩම් හිටින්නෙත් නෑ.

0: किया था टॉप स्टोरी।
1: පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට. බොරලස් ගමුව මාලනී බුලත්සිංහල මාවතේ නිවසක පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිටියට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශයේ විසේ. පසුගිය මස 4 වනදා අතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු දෙදෙනෙක් විසින් අදාළ නිවසේ රැඳී සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට පිස්කෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලා ගොස් තිබුණා. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වුණා. අත්අඩංගුවට පත් වූ සැකකරු 29 හැවිරිදී ගොඩගම හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පුවත. ඉන්දියා මැතිවරණ කොමිසමේ ප්‍රධානියා දුහරේ නිලාස්විතු බවට බල කරමින් එරට තරුණ ව්‍යාපාරිකයන් වන කැරපොතු ජනතා පක්ෂය අද දිල්ලි නුවරට රැස්ව සිටිනවා. ඉන්දියා රජය තීරණය කළේ මෙම විරෝධතාවය හේතුවෙන් දිල්ලි නුවර ආරක්ෂාව තර කිරීමටයි. ඒ සඳහා නියුක්ත කර ඇති ආරක්ෂක අංශ නිලධාරීන් කරන 23,000.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: වැදුණා නේද? මොකද්ද මල්ලී? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙමේ වුණා. බ්‍රේක් එක එහෙමේ වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට.
5: 98.2 98.4

0: I Whistle. See the 2020.
1: රයිට හද අපිත් එක්කෙන ටිකක් වෙනස් චරිතයක් අපි එන්න කියලා තියෙන්නේ. ඇත්තට මං කියන්න ඕනේ අපි ආදරණීය සුනිල් පෙරේර මහත්මයාගේ ආදරණීය ලොකු පුතා අපිත් එක්ක ඉන්න අපේ T20 චාට් ෂෝ එකත් එක්ක. අයිබෝන් සජිත් අයියේ. සජිත් පෙරේර කියලා තමයි අපි කියන්නේ. නම කොහමද?
2: සජිත් පෙරේර තමයි.
1: තවඩි වැද්ද ගැල්ලක් තියෙනනේ.
2: සිල්වෙස්ටර්.
1: සිල්වෙස්ටර්. සජිත් සිල්වෙස්ටර් පෙරේර. එකනේ ලොකු පුතා.
2: හරි.
1: හරි. එතකොට කවුද අපි ගයන්න අය?
2: එයින මගේ මල්ලි.
1: මල්ලි තප්පම්.
2: ඔව් ඒ තුන්වෙනියා. ඊට ගෑන්ට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා බාලනංගි. ඒගොල්ලෝ එයා නම් ලංකාවේ නෑ. ඊට මට පස්සේ ඉන්නවා තව නංගි කෙනෙක්. ඊට ඒ නංගිට පස්සේ තමයි ගයන්. ගයන්ට පස්සේ තව නංගි කෙනෙක්
1: ඉන්නවා. ආ මරේ මරේ ලස්සන්ට ඇවිල්ලා තියෙන ෆැමිලි එක. හරි. දැන් මේ අතර මේ දවස්වල වෛරල් වෙලා තියෙනවා අයියාගේ රූපේ සුනිල් පෙරේරා මහත්මයා ආයේ ඇවිල්ලාද? ඒයි සුනිල් පෙරේරාද? කවුද මේ කියලා ටිකක් ලොකු කතා බහක් කරන සෝෂල් මීඩියා වල. ඉතින් මේ කොහොමද ඒක උනේ? එක පාටම ඇත්තටම මොකද ඒ උනේ?
2: නොවිදි වෙන දේවල් ඉතින් අර හිටපු ගමන් ඒක හිතා ගන්න බෑ. ඒක මොන ආකාරයටද වෙන්නේ කියලා. ඉතින් මේ කිසි දෙයක් ඉතින් මේවා මම මේ සැලසුම් කරපු දේවල් නෙමෙයි. ඒකට ඉතින් අර මොකක් හරි ඉතින් මේ දෙයකින් ඒක නිකන් අනේ මන් දන්නේ නැහැ. ඒක කොහොම සිද්ධ වුණාද කියන එක ඒක මමත් දන්නේ නැහැ.
1: හහ්.
2: ඉතින් නිකන් මේ ගීතයක් ගෑවු පළියට ඉතින් අර එහෙම ඒ පෙළත් දේවල් තමයි ජීවිතේට ලං වෙනකොට ඒ දේවල් ඔහේ ළඟා වෙනවා. ඒක ඉතින් මම හැමදාම මම කවදාවත් මම කියන්නේ කිසි දෙයක් පස්සේ කවුරුත් දුවන්න ඕනේ නැහැ. දේවල් තමා ගාවට එන්න තියෙනවා නම් ඒ දේ එනවා. ඉතින් තමා බය වෙලා ජීවිත මිනිස්සු ජීවත් වෙන්න හරි බයයිනේ ජීවිතේ.
1: ආ ඊළඟට මොනවා වෙයිද කියලා.
2: බය වුණාම තමයි මිනිස්සු ගොඩාක් දේවල් පස්සේ දුවන්න ගන්න. එහෙම දුවන්න ඕනේ නැහැ. තමාට ළඟා වෙන්න තියෙන දේවල් ඉබේම ළඟා වෙනවා. ඒක සාක්කරගේ පුතා වයිමවත් දේව නවත්වන්න බෑ. ඒවට ඔයාට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ ලැබෙනවා. ඒක තව කාටවත් ගරහලවක්වත් තව කෙනෙක්ව කපලවක්වත් එහෙම කරයි කියලා ඔයාට ඒ ලැබෙන්න තියෙන දේ ඉක්මන් වෙන්නේවත් ඒක අමුතු විදිහකට ලැබෙන්නේවත් නැහැ. ලැබෙන්න තියෙන දේ ලැබෙන්නේ ලැබෙන වෙලාවට. ඉතින් මේ දේ මම කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඉතින් මේ ජිප්සීස් ගීත ගයන්නවත් එහෙම ඉතින් දැන් ඉතින් මේකෙදි මට පොඩි මේ යම් කිසි එලියක් වුණා.
1: එලියක් වුණා නේ? දැන් මීට කලින් නිර්මාණ කරලා තියෙනවද?
2: ගීයක්වත් කරලා තියෙනවා. ඉතින් ඒකක්වත් කවුරුවක්වත් දන්නේ නැහනේ.
1: ඕ ඕ.
2: ඉතින් ඒ එහෙම තමයි ජීවිතේ. ඔයා මොන දේ වුණත් ඔයා ලෑස් වෙලා ඉන්න ඕනේ ඕනම දෙයක් කරලා ගන්න ජීවිතේ.
1: ඔරිජිනල්ස් කීයක් විතර අයියගේ මේව කරලා තියෙනවද?
2: මගේම මම තව කරලා මම ගොඩක් කරලා තියෙනවා. මට සාමාන්‍ය මම හිතන්නේ දිදක්වල ඇති ගීත 6-7ක් විතර වගේ. තදින් තව මට මේක දැන් ඉතින් මේකත් එක්ක ඉතින් මට තව මං හිතන්නේ විශේෂයෙන් ලේසි වේ තව ඉතින් ඉදිරියට මෙහෙවා මේ ප්‍රොජෙක්ට් කරගන්න.
1: තව ටිකක් වෙන කැරි එකක් හදාගෙන යන්න පුළුවන් නේ.
2: ඉතින් ප්‍රොජෙක්ට් කරගන්න ලේසි වේ. හැබැයි ඉතින් ඒත් ඉතින් අර ඔගේ දෙකයි වෙන්නේ එක්ක වෙයි එක්ක නොවෙයි. ඔයා සාමාන්‍යයෙන් මේ කිසි දෙයක් ඔය හිතන්නේ නැතුව තමාගේ මනස ක්ලියර් තියාගත්තොත් වඩ ජීවිතේ යන්න ලේසි.
1: කොහොමද දැනගත්තේ? දැන් අයියත් Facebook එකේ බලනකොට මගේ වීඩියෝස් ෂෙයා වෙනවා කියලා දැනගත්තද? කොහරි කවුරුද කිව්වද?
2: ඒකේ නම ඔය කෝල් කරන්න ගත්තා. ඉතින් මේ මෙන්න මෙහෙමයි. ඉතින් ඔය මේ ඔය එකනේ ඔය කෝල් කරලා ඉතින් ඔය කතා කරනකොට තමයි ඉතින් මම බැලුවේ අම්මට සීටි මේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා.
1: ඉතින් මේ දවස්වල මියුසික් වැඩත් එක්ක ගත්තොත් වෙන බෑන්ඩ් එකකවත් එහෙම ඉන්නවද කොහොමද?
2: නෑ නෑ නෑ නෑ. කිසිම එහෙම බෑන්ඩ් වල මම එහෙම කිසිම මම එහෙම බැඳිලා නෑ කිසිම තැනක. ඒ වුණාට ඉතින් මම ඉතින් මේ වගේ කරන ඒවා ටික ඉතින් මං හිමීට කරගෙන යනවා.
1: එහෙම තමයි. ඉතින් විස්තර අපි තව ඉස්සරහට කතා කරමු. සජිත් පෙරේරාත් එක්ක තමයි අපි කතා කරන්නේ. දැන් අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා.

0: කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: Heels within දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Heels within පමණයි. Heels life එකම fresh.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර දැන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: Play.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ ඒකට මම තෝරගත්තේ තායිලන්ත වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2
0: පසුපසින්ම ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්.

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
2: මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්නේ.
2: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුයුත් වගේ
1: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
3: Oh my god!
2: අඩේ මිස් සුදු කොච්චි.
4: Hot and spicy with සුදු කොච්චි.
5: කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
2: කොච්චිට. මිස් මිස්. Excuse me miss.
1: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
8: 0372370370.
9: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
10: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
9: ඔයත් පොකට් මනි අහනවද?
11: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
9: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
9: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
9: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි.
2: අනුග්‍රහය.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
15: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: Siete Wissa y Wissa. Siete 2020.
1: රයිට් අද අපි කතා කරන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ ආදරණීය ලොකු පුතත් එක්ක සජිත් පෙරේරාත් එක්ක. අපි කිව්වොත් පොඩක් පුංචි කාලේ ගියොත් මියුසික් වයිබ් එකත් එක්කනේ හැදෙන්නේ. හැබැයි ගයන් ස්කෝ කරන අය මියුසික් වලට යනවා. හැබැයි අය නිහඬ චරිතයක්. ඇයි වාට එහෙම හිතුනේ? වැඩි මේ සමාජයට එන්න මියුසික් කරන්න
2: කිසිම නිහඬත්වයක් තිබුණේ නැහැ. සද්ද දාගෙන තමයි හිටියේ. ඒ සද්ද ඇහුන්නේ
1: නැහැ. එහෙම
2: තමයි ජීවිතේම. දැන් සේනක බඩු කොට ගන්න. සේන කොච්චර සද්ද දාගෙන කාටවත් ඇහුන්නේ
1: නැහනේ.
2: සේනක ඇහෙන්න ගත්තේ වායු සංගීත කණ්ඩායම එයාගේ නිර්මාණ එලි දැක්වට පස්සේ. නැත්තම් සේනකව කවුරුත් දැනන් හිටියේ නැහැ. ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ වෙන ආකාරයටයි.
1: දැන් මේ බෑන්ඩ් එකකට ආරාධනා ඇවිල්ලා නැද්ද? අපි කියන්නේ ජිප්සිස් බෑන්ඩ් එකෙන් උන තාත්තගේ බෑන්ඩ් එක.
2: එහෙම වැඩක් නැහැ නේද? අපි ජිප්සි සංගීත කණ්ඩායමේ අපි ඩිරෙක්ටර්ස් අපි කොටස්කාරයෝ. ඉතින් එහෙමයි කියලා මට බෑන්ඩ් එකකට එහෙම යන්න තරම් එහෙම මට එහෙම කිසිම ආසාවක් නැහැ. ඉතින් කරනවා නම් දෙයක් එක්ක මොන හරි මමයි ගයනුයි අපි දෙන්න එකතු වෙ මොන හරි දෙයක් කරොත් ඇරෙන්න යම් විදිහකට ඉතින් මොකක් හරි මැජික් එකක් තියෙනවා. නිකම්ම මේ බෑන්ඩ් එක අටව ගත්තා කියලා
1: නෑ එහෙම එකක්.
2: මට ඒකේ මැජික් එකක් නැහැ. ඒකේ මොකක් හරි යම් කිසි සීන් ඕනේ මොකක් හරි නිකම් ඔයා බෑන්ඩ් එකක් මේව කරලා එතකොට සමාට පුළුවන් වෙනවා සමාගේ සින්දු වලින් මොකක් හරි යම් කිසි ශක්තියක් ලබා ගන්න නම් මට තමා කරන්න ඕනේ තමාට තෘප්තියක් දැනෙන දෙයක් නිකම් මේ ඔක්කොමල දේ මෙහෙම ක්වික් මනි. අද ක්වික් මනි වල අද ඔක්කොමල කරන්නේ මොකද්ද? කොල්ල තුන් හතර දෙනෙක් අටව ගන්නවා බෑන්ඩ් එකක් ගහගන්නවා. සින්දු ටික ප්‍රැක්ටිස් කරනවා බුකින් එකක් අරගන්නවා ගාන සාක්කුවේ දාගන්නවා. මට ඒක කිසි තෘප්තියක් නැහැ. මට ඒක ආස්වාදයක් නැහැ. ඉතින් මට ආසවාදයක් කියන්නේ දැන් මේ කරන දේ වුණත් මේ තාත්තගේ සින්දුව කිව්වා කියලා මට කිසි ආසවාදයක් නැහැ. දැන් ඉතින් මේක මම පොඩ්ඩක් අර එක්ස්පෝෂර් එකට ඉතින් පොඩ්ඩක් අර මේ මොකක් හරි මට ඉඩියක් දැන් තියෙන නිසා මම මේක කරනවා නෙන්න නැත්තම් කිසිම ආසාවකින් නෙමෙයි
1: කරන්නේ.
2: ආසාවක් නැහැ. මට තව කෙනෙකුගේ පහනකින් මට ඉඩිය බලන්න මට කිසිම ආසාවක්
1: නැහැ.
2: හැබැයි ඉතින් ඒක සිද්ධ වුණේ ආකාරයටයි. එතකොට මම ඒක ඒ ආකාරයට නะ සිද්ධ වුණේ. එතකොට මම ඒ දේ බාර අරගෙන තියෙනවා.
1: ඔව් ඒ
2: ශක්තියක් මම හිතනවා මට ලබන්න පුළුවන් කියලා. ඒ කරා නොලබන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාට ජීවිතව කිසිම දෙයක් අරගෙන ඇවිල්ලත් නැහැ. ඔයා ජීවිත කිසිම දෙයක් අරන් යන්නෙත් නැහැ. ඉතින් ජීවිතයට මොන දේ වුණත් මොන සමයම වුණත් ඔයා ඉන්න වාසි පැත්තේ. අන්න ඒකයි කවුරුත් දැනගන්න ඕනේ.
1: වාසි පැත්ත.
2: තමයි ඉන්න වාසි පැත්ත. ඔය දේවල් ඇති වෙන්න පුළුවන් නොහෙන්න පුළුවන් මට ඒක වුණත් ඒකයි මට නැතත් ඒකයි. මට ඒක කිසි ප්‍රශ්නයක් නැති තමයි ඉතින් ජීවිතේ තමා දැනගන්න ඕනේ තමා මොකද්ද කරන්න කියන එක. තමාට ඒ දෙන්න ඕනේ කොන්ෂස්නස් අවේනස්.
1: දැන් කතාක් බහ කරලා තියෙනවද ගයන්න එක අපි මලි මේ වගේ වැඩක් කරමු මේ වගේ එහෙම ප්ලෑන්
2: නෑ කතා කරලා තිබ්බට අපිට තාම කිසි අයිඩියා එකක් නෑ. ඒ අදහසක් ඒ හිතුවම ඒ අදහස අපි හිතුවට හිතුවම අදහසුත් හිතුවම ඒ එන්නේ හිතුවම එන වෙලාවට අපි කතා කරලා දිනවා මොකද්ද දැන් කරන්නේ කියන එක. කරන්නේ නැට තාම අදහසක් තාම පහළ වෙලා නැහැ. ඉතින් යම්කිසි අදහසක් ඒ පහළ වෙන වෙලාවට පහළ වුණොත් යම්කිසි දෙයක් කරයි. ඒ හැරෙන්නේ එහෙම අපිට ලොකු මේ එන අවුරුද්දට තව අවුරුදු පහක් ඉදිරියට එහෙම කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. මේ ගයන්ට මම දන්නේ මට නම් නැහැ. මට නම් කිසි ප්ලෑන් එකක් නැහැ. මම ජීවත් වෙන්නේ මේ අද මෙතන මේ මොහොත විතරයි. මගේ මොහොත. එදිනෙ ඉහට මට ජීවිතය කියන දෙයක් නැහැ. ජීවිතේ මෙතන මගේ ජීවිතේ මෙතන එච්චරයි. මේ වත් එක ගත කරන කාලේ මේ කතා කරන මේ මොහොත තමයි සුන්දරම කාලේ. මෙදින් ඉහට තමයි මට ජීවිතේ මට හෙටත් නැහැ ඊයේත් නැහැ.
1: මේ මොහොත. ඊයේ
2: තිබුණා කියලා ඊයේ මොකද සාක්කයක් තියෙනවද? ඊයේ දවසක් තිබුවයි කියලා සාක්කියන්නේ.
1: රයිට්.
2: ඒක තමයි හෙට කියන්නේ නිකන් ඉලූෂන් එකක්. ඉලූෂන් එක කියන්නේ මොකද? මායාව. හෙට කියන්නේ මායාව. තනිකර ඒක මේ වෙදන මේ ඉපදිලා නැහැ.
1: නැහනේ. ඒක තමයි. දැන් මේ තොප්පිය දාගෙන දැන් මම දැක්ක ෂෝස් දුෂාන්ලත් එක්ක ප්ලේ කරලා තිබ්බා. ඒතර කට්ටිය කියන්නේ සුනිල් පෙරේරා මහත්මයාව කොපි කරනවා එහෙම කියලා. එහෙම චෝදනා එහෙම
2: නෑ ඉතින් කියනවා ඇති. ඒක ඉතින් මේ එක එක්කෙනාට එහෙමයි. අපි දැනගන්න ඕනේ ඕන මිනිස්සෙකුට ඒගොල්ලන්ට අදහස් දැක්වීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. තව කෙනෙක්ට වර්ණනා කරන්න වගේම තමයි තව කෙනෙකුට විවේචනය කිරීමේ අයිතියකුත්
1: තියෙනවා.
2: බයින්ඩ් අයිතියකුත් තියෙනවා. ඒකේ මිනිස්සු ඒකට ඉතින් මේ ඔයා මෙන්න මෙහෙමයි විවේචනය කරනකොට ඔයාව ගැස්සෙනවා නම් එහෙනම් ඉතින් මේවාව අගේනකොටත් ඔයා ඒකෙන් පිබිදෙනවා නම් ඒ දේවල් කිසිම දෙයක් ඔළුවට ගන්න අරකයි. අගේනකොටත් ඕක ඔළුවට ගන්න අරකයි. විවේචනය කරනකොටත් ඔළුවට ගන්න අරකයි. මොකද ඒක ඕන මනුස්සයෙක්ට තියෙන අයිතිය. ඕනම දෙයක ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. තමාට තියෙන තමා කරන දේ කරගෙන යන්න එච්චරයි. දැන්නයි කියලා ඔය හොඳ කිව්වයි කියලා කවුරුවක්වත් එන්නේ නැහැ වට කන්න බොන්න දෙන්න.
1: ආය දවසකින් අරකක් කියන්න පුළුවන්.
2: ඒක ප්‍රශ්නයක් නෑ. ඒකයි වෙන්න උනේ. ඉතින් ඒ දේ පෙලක් මිනිසුන්ට ඒ දේවල් ගන්න බෑ ජීවිතේ. හුඟක් මිනිස්සු මේ සූදානම් කරගෙන ඉන්නේ සහ ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ මනස මේ මොකද්ද හසරෝගන තියෙන්නේ අර හොඳ කියන දේ අහන්න විතරයි. එහෙම වෙනවද ජීවිතේ? නෑ නෑ.
1: නරකත් එනවා.
2: නරක කියන මේ විශේෂයෙන්ම ඒ කමෙන්ට්ස් වලින් ගත්තා නෙගටිව් කමෙන්ට්ස්. අර නෙගටිව් කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ යම් කිසි තැනක මම හිතන්නේ මට ටිකක් බැලුවාම ටිකක් අර නෙගටිව් කමෙන්ට්ස් කියන දේ මම දැකපු හැටියට මට ටිකක් මදි වගේ.
1: තව ටිකක් තියෙනවා.
2: බැනලා තියෙනවා මදි. වාටිය බැනලා මිනිස්සු බයිනවා කියන්නේ එතකොට මම දන්නවා මම යම් කිසි තැනක මං තාම දැනග නැහැ. බයිනවා මදි.
1: බයිනවා මදි. එහෙම එකක් තියෙනවා.
2: මදි. හොඳමයි කියන්නේ. ඒක දැකලා තියෙන හැබැයි හොඳ අර හේම මෙහෙණිය අර කොහේ කලාතුරකින් අර දෙන්නේ තුන් දෙනෙක් ඒක මදි. එහෙම මදි. ඒක දෙන්න ඕනේ රොත්තක් එකතු වෙලා ගෙලවිල යන්න දෙන්න. ඒකට මම දන්න ඕන මට ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා කියලා.
1: මටත් බයින මිනිස්සු ඉන්නවනේ.
2: ඒක දෙන්න ඕනේ. ජීවිතේ හොඳහන් ලෑස්ති වෙලා විතරක් ඉන්න එපා.
1: දැන් සජිත් ඒ කතා කරන විදි මම මේ ෆෝන් එකෙන් කතා කරද්දි අහන්නම් කියලා හිටියේ. ඒ පොඩි කාලේ ඉඳන් මේ හැදිච්ච ස්ටයිල් එකද? ඒ එරියක් මට හිතෙන්නේ මේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේ තරහෙන් මගෙත් කතා කරනවද දන්නේ කියලා
2: මම හිතනවා. අපි හැටි ඒ අපේ පවුලේ දෝස.
1: ඔව් ගයන්න අයගෙත් එහෙමයි.
2: එයාගෙත් එහෙමයි. දැන් හුඟක් කට්ටිය මේක පටලව ගන්නවා. දැන් හිටුවා කතා කරනවා මුට තද වෙලක් ද නැහැනේ. තද වෙලා නෙමෙයි හැටි. ඒ අපේ පෙරේරා පවුලේ ඒ හැටි අපි හිටු පොඩ්ඩක් කතාහඬවලු ටික කර මේ ටකරන් කතාහඬවලු දෙන්නේ. පොඩ්ඩක් ඒවයි ඔය ඩියන්ට ඕන්සුලින් එනකොට හිතන්නේ නිකන් මේ පොඩ්ඩක් නිකන් අර අමුතු. කිසි තරහක් නෑ අපු. මට තරහයක් නෑ එහෙම.
1: නෑ වෙලාවකට එහෙම මිනිසුන්ට ඉතින් එහෙම අර
2: ඒක හැංගෙන්න පුළුවන්. උනාට ඉතින් අර දන්න කට්ටිය දන්නවා. ඉතින් ඊය ඇවිල්ලා හැටි.
1: ආ දැන් මාත් දන්නවා අවුලක් නෑ. ඒ හැටි.
2: අයියෝ මේ මොනවද? ඊය ඇවිල්ලා අපි ඒ අපේ අර ටෝන් එකේ පොඩි අප්සෙට් එකක් තියෙනවා. ඒ පවුලේ අප්සෙට් එකක්.
1: ඒක තමයි. රයිට් අපි තව බ්‍රේක් එකක් කරන් යමු.

0: උදේ 10යි විනාඩි 36යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහන් සිතින්.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
3: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
6: 98.2 98.4
7: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි,
2: Weekend Theater.

0: I Whistle. See you at the 2020.
1: සුනිල් පෙරේරා මහත්මයා ගේ සෑහෙන සින්දු ප්‍රමාණයක් කියනවා. මේ වෙද්දි එහෙම කියන ගායකයෝ දැන් ගානක් දෙන්නේ නැති ගායකයෝ කියලා.
2: ඒක ඉතින් කාලේ දීක මොනවාරි දෙයක් වෙයි කියලා මම හිතනවා.
1: ආ නිකන් අහනවද මේ මම ඔබතුමාගේ තාත්තගේ
2: නෑ නෑ එහෙම ඕනම ගීතයක ඒක දැන් ඒක තමයි කියන්නේ මෙහෙ නෑ කිසි ස්ට්‍රක්චර් එකක් නෑ. ඒවට හැදිලා තියෙන මේ ඒ පසුබිම. ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටිස් වලට හරි ඒක තිබුණේ නැහනේ. නැත්තම් කවුරුත් මේ අපිට කෝල් කර ඉන්න ඕනේ නැහැ. ඔයාට ඕන ඔයාට අයිතියක් තියෙනවා ඕන කෙනෙකුගේ ඕන ගීතයක් කියන්න ඕන ගීතයක් ගයන්න. ඔයා කාගෙන්වත් මම ගීතය අයිතිකාරය කියලා මට දැනුම් දෙන්න ඕනේ නැහැ. ඔයා අසනම් ඔයා කියන්න. එතකොට මේ බොඩි එකක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ ඔයා මොකක් හරි වීඩියෝ එකක් හරි ඒකේ කවර් කරා නම් ඒක ඔටෝමැටිකලි අර ඒක සල්ලි යන සිස්ටම්
1: එකක්.
2: ඉතින් පිටරටවල තියෙන්නේ එහෙමයි. වාට ඔයා කරා හරි කවර් එකක් කරා හරි මොකක් හරි ඒකේ තියෙනවා යම් කිසි සිස්ටම් එකක්. ඉතින් මෙහෙ සිස්ටම් එක නැහැ.
1: සිස්ටම් එක හදන්න ඕන.
2: ඉතින් මෙහෙ ඉතින් අර ගායකයාට කෝල් කර කර හිටවද ඒ ගායකයා කැමති නැහැ. ගායකයා කැමති වෙන්න ඕනේ නැහැ. වාට සින්දුවක් කරන්න. මට මේ වික්‍රත් නැගේ එකක් කරන්න හිතුනොත් මම කරනවා. ඒකේ තියෙනවා එතකොට ඒවැය තියෙනවා ඒ මේ බුද්ධිමේ දේපල අනු වාට ඒක කරන්න පුළුවන් ඒක මේ විදිහක් තියෙනවා. ඒක මම වික්ටරට දැනුම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. වික්ටර මම මේ වගේ මේ ගීතේ කරනවා ඒකේ.
1: රයිට්. අපි පොඩක පොඩි කාලෙට යන්. පොඩි කාලේ කොහොමද හැදුනේ මියුසික් වටපිටාව හිතේ තිබ්බද? කියන්නේ මියුසික් එක්ක ලොකුවටම නැදිනේ සාර බලාපොරොත්තු තිබ්බද මම මෙතෙන්ට යනවා මම මෙහෙම ජොබ් එකක් කරනවා කියලා?
2: නෑ කවදාවත් මුකුත් තිබිලා නෑ. කිසිම දෙයක් වගේ උරු වෙන මට එහෙම තිබිලත් නෑ. බලාපොරොත්තු එහෙම මේ ඇම්බිෂස් නෑ මම කවදාවත් එහෙම මෙහෙම දෙයක් ලොකු වෙලා මම මෙහෙම කරනවා. මම සංගීතයට ටිකක් ටුම් කරලා තියෙනවා. ඉතින් අර ගීත ලියන්න නිර්මාණ කරන්න එවැනි දේවල් වලට. හැබැයි මේ ලොකු හීන කවදාකවත් මට එහෙම ජීවිතේ කවදාකවත් තිබිලා නැහැ.
1: මල්ලිත් එක්ක එතකොට ගෙදරින් එහෙම සින්දු කියනවා එහෙම සතුටින් ඉන්නවා
2: එහෙම සින්දු කියනවා කියලා නෑ ඉතින්.
1: රයිට් මේ මං අහලා තියෙනවා සුනිල් පෙරේරා මහත්මයා ඉන්න කාලේ හැමෝම නිකන් එකට එකතු වෙලා වට මේසෙක සාකච්ඡා කරනවා කියලා දවස් අවසානයේ.
2: අපි ඉතින් සාමාන්‍යයෙන් රෑ ගෙදර ආවම අපි ඔක්කොම වැඩ එහෙම ඉවර කරලා ඉතින් අපි සාමාන්‍යයෙන් 8 අමාර වගේ වෙනකොට ඉතින් අපි තාම කොහමද රෑ මේ අපි ඔක්කොම එකට තමයි කෑවේ ඉතින් අපේ ඒ ගෙදර. ඉතින් ඒ වෙලාවේ ඉතින් අපි ඉතින් වෙන අමුතු දෙයක් නෙවෙයි ඉතින් ඔක්කොම උපදූප තමයි ඉතින්
1: රෙදි ටික හොදන
2: වොෂින් මැෂින් තමයි ඉතින්
1: විස්තර කතා කර කර ඉන්න.
2: ඔව් ඉතින් හරි ආසයි එකේ දේවල් ඉතින් යථාර්ථ හරි ආසයි. අපි ඉතින් දේවල් ඉතින් යථාර්ථවාදී දේවල් රට ගැන මේ එතකොට ඒවකට පවතින මේ දේශපාලන
1: ඒ
2: න්‍යායන් ගැන ඒවා ඉතින් ඔව තමයි ඉතින් අපි කතා කරන්නේ ඉතින් වෙන මුකුත්
1: නෙමෙයි. මල්ලිත් එකතු වෙනා වැඩේට.
2: මල්ලි එතකොට හුඟක්කා එයා ඉතින් ලංකාවේ හිටියේ නෑනේ. එයා ඉතින් ආයේ බොහොම ඈතක තාත්ත නැති වුණාට පස්සේනේ ආවේ. එතකොට ඒ වගට ඉතින් එයා එහෙම හිටියේ නෑ. අවුරුදු 10ක් විතර රටේ හිටියෙත් නෑනේ. ඉතින් 10කට පෙර හිටියෙත් නෑ කියන්නේ මේ හිටියත් ඉතින් එතකොට එයාගේ සංගීත කණ්ඩායම වැඩයි අනම්මනම්. එතකොට එයා හුඟක් ඇත්තටම එහෙම දේවල් වලින් එයා හුඟක් මග හැරුණා. හැබැයි දැන් අපි එහෙම නෙවෙයි අපි ඉතින් නිතර මම අපි කට්ටිය අපි ඉතින් තාත්තා වටේ අපි හුඟක් මේ
1: හිටපු කට්ටිය ඉන්න.
2: ඔව්
1: හරි අපි තව බ්‍රේක් එකක් කරන් යමු.

0: ಹಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧ ಹಸ
1: දෙදහස් පහළවේ සිට මේ දක්වා වංචා දූෂණවලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියද පාත්‍රේ විදහසා. උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
4: කොකෝ ෆ්‍රයි. RBD පොල් තෙල්. 60 වසරකට වැඩි විශ්වාසය.
5: අනේ මෙහෙම නුනුන.
3: හරි කියන්න කියන්න. ඉතින්
6: සංගීත කනෝ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: researchers like iganaganna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisenna www.slit.lk slit evolve beyond
11: mehi bata suraganange das mat karana ru sapuwe asiriyo mevena
12: siyata between lady miss world sri lanka 2026
13: ශ්‍රී ලංකේ රුරජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
12: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
14: කිරුලක් උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: ටයිටල් ස්පොන්සර්.
16: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
17: Enchanter. The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
19: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
6: Off Mark Premium Collagen. පහපත් නිරෝගී සිහින් සිරුරක්.
16: Aliya Resort and Spa Sigiriya. Proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල. Kagil's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි.
9: තුරට තනි වෙලා.
0: ටැලන්ට් එකට

විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.7

0: था टॉप स्टोरी।
1: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය දැඩි වේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. එම සංගමේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ පසුගිය වසර දෙකක කාලය පුරාම මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළද ඒවට නිසි විසඳුම් ලබා දී නොමැති බවයි.
2: මේ වෙනකොට විශ්වවිද්‍යාලවලට 2025 උසස් පෙළ අවසන් කරපු ශිෂ්‍යයන් බඳවා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මං මේ කාරණේ සම්බන්ධයෙන් මේ රටේ මහ ජනතාව ඉතාම හොඳට දැනුවත්. මොකද තමන්ගේ දරුවා උසස් පෙළ අවසන් කරලා වසර 10ක් 15ක් අධ්‍යාපනය ලබා දීලා උසස් පෙළ අවසන් කරලා ඊට පස්සේ විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න බලාපොරොත්තු වෙන හිටියට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න විදිහක් නැහැ. දැනට පද්ධතියේ සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාව ඉතාම අඩුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු 12,000ක් වගේ අවශ්‍ය වුණා. දැනට ඉන්නේ 5,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු සිදු කරන්නේ. ඒ වගේම අලුතෙන් ආචාර්යවරු තුලත් වෙන එකක් බැඳෙන එකක් නැවතිලා තියෙනවා.
1: දැන් විදෙස් පුවතක්. යෙමනි හූති කැරලිකරුවන් සෞදියට එලකන ප්‍රහාර බැලැක්වීම සඳහා නව ප්‍රහාරක ජෙට් යාන යොදවා තිබෙනවා. ඒ පාකිස්තානයේ සහ තුර්කියේ සහය තිබයි. අමරිකානු ආරක්ෂක බුද්ධි නියෝජිතාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන කර්නල් ඩේවිඩ් ස්මිත් සඳහන් කළේ පාකිස්තාන සෙබළු 8,000ක පමණ බලඇණියක් මෙවන විට සෞදි අරාබිය රඳවා ඇති බවයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය.
3: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
4: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
5: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
6: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
0: 98.1 98.4

0: play of the 2020.
1: රයිට් අපි අද කතා කරන්නේ සජිත් පෙරේරත් එක්ක. මේ තව කතාවක් මම අහලා තියෙනවා, මේ ගෙදරට එනකොට සුනිල් පෙරේර මහත්මයා ඔය කට්ටිය ගොඩක් එනවලු ෆීල්ඩ් එකේ, කට්ටිය මන් රංගලා කට්ටිය වෙනවලු, වෙනම කුටියක් වගේ හදලා තිබ්බද එන්න කට්ටියට ඉන්න කියලා.
2: ඕ නෑ, ඒ කාලේ මේක තාත්තා හදලා දුන්නා නෙමේ.
1: ඇවිල්ලා ඒ කට්ටිය හදාගත්තද?
2: ඒක ඇවිල්ලා ඇත්තටම උතන මේ මගේ තිබුණ ඔෆිස් එක උඩ තට්ටුවේ උතන පල්ලෙහා මගේ මේ ඔෆිස් කැල්ල තිබුණේ. එතකොට ඒ දවස්වල ඔය රෙකෝඩින් වල එහෙම, එතකොට ඔය ලහිරු මනුරංග, එතකොට ලහිරුගේ ඔය මියුසික් අවන් කියන ස්ටුඩියෝ එකේ බඩු ටික ඔක්කොම ගලවගෙන ආවා කැලණී ගම්පහ ඉඳලා රත්පලානට. ඒ වෙනකොට එතකොට අපි එයවදී අපි ගොඩක් ඔය මේ ඔය අලුත ආපු ඔය ගායකයන් ඔය 2005-06 අවදියේ ඔය ආපු ගායකයන්ට අපි මේ සින්දු කරා. අපි නිර්මාණය කරලා හොඟක් වෙලාවට මනුරංග ලියනවා, එක්කෝ ලහිරු තනුව කරනවා, එක්කෝ මම තනුව කරනවා, එක්කෝ අපි කවුරු හරි ගායන තනු කරන වෙලාව අපි හොඟක් ඔය අලුත් ආටිස්ට්ලට මේ ගීත නිර්මාණය කරා. එතකොට රෙකෝඩින් ඔක්කොම කරේ මගේ ස්ටුඩියෝ එකේ. එතකොට ලහිරු පෙලක්කේ ලහිරු කරා පල්ලෙහා ජිප්සි ස්ටුඩියෝ එකේ. මගේ ස්ටුඩියෝ එක තිබ්බ එතන උඩ තට්ටුවේ. ඒ වගටම තමයි ඔය පල්ලෙහා තව අපේ එතකොට අර කාමර කෑල්ලක් තිබුණා. අපි ඒක හදාගත්තා ඔය ඇඳන් අනම් මරන් ටිකක් ඔක්කොම ටිකක් දාගෙන කරගෙන. එතකොට ලහිරුරේම නවතින්න මේ තැන මේ ස්ටුඩියෝ එකේ නැත්තම් ඔය බුදිය ගන්න මේ මෙට්ට අනම් මරන් දාගෙන පස්සේ අර කාමරේ සෙට් කරගත්තා. කාමරේ දැම කුටිය කියලා. ඉතින් ওই කුටි ඉතින් මේ ආපු ගියපු ඉතින් කට්ටිය එමටයි මේ සෑහෙන පිටිසක් ආව ගියා. කොහොම තමයි ඉතින්
1: ඕක කුටිය හැදුනේ? අම්මා ගැන මොකද කියන්න තියෙන්නේ?
2: අම්මා ගැන ඉතින් අම්මා තමයි ඉතින් හැමදේම ඉතින් අපිවත් පාලනය කරගෙන ඉතින් ඉස්සරහට හැමදේම මේව කරගෙන ගියා අම්මා. ඉතින්
1: අම්මගේ නම
2: අපි අම්මට කියන්නේ ඔක්කොම කට්ටිය ගංගා කියලා. හැබැයි අම්මගේ නම ඇවිල්ලා ගීතා. ගංගා මන් දන්නේ. ඒක අම්මට පොඩි කාලේ ඉඳන්ම, ඒක අම්මලාගේ ගෙදර ඉඳන්ම ඔක්කොම ඉතින් හැමෝම අම්මට ගීතා කිව්වට කවුරුත් දන්නේ
1: නැහැ.
2: ඉතින් අම්මව දන්නේ ගංගා කියන නමින් තමයි දන්නේ.
1: අම්මගේ සපෝට් එක කොහොමද ජීවිතේ අනිත් හැම දෙයකටම සහ තාත්තට මොනතරම් සපෝට් එකක් දීලා තියෙනවද?
2: ඔයද ඒක පේන්න ඇදිනේ තාත්තට. ඉතින් සෑම දෙයක්ම තාත්තට නිදහස්ව සියලු දේම කරන්න බෑ. මේ ඒ සාමාන්‍යයෙන් තමාගේ පවුල් පසුබිම වර්චස්ටන්. ඉතින් සීලු දෙයටම ඉතින් අම්මා සෑහෙන ශක්තියක් වුණා තාත්තට. කවදාකවත් තාත්තගෙන් එහෙම ප්‍රශ්න කරලවක්වත් ඒ කවදාකවත් එහෙම දේවල් අපේ පවුල් ඇතුළත එහෙම දේවල් වෙලා නැහැ. ඒක ඉතින් ඒක නියන් මන් දන්නේ අර පෙළක් දේවල් අහනකොටනේ අපිට අර හුරු නැති ගතියක් වගේ තියෙනවා පෙළක් ඒවා. මොකද අපේ පවුලේ එහෙම දේවල් වෙලා නැහැ. හැමදේම බොහොම සුහඳව මන් දැකලා නැහැ. අම්මයි තාත්තයි ජීවිතේ ගහ ගන්නවා දැකලත් නැහැ කවදාවත්. ඇත්ත වශයෙන්ම ඔක කියලා බලනකොට ඇත්තටම එහෙම දැකලා අම්මයි තාත්තනේ යන් කවදාකවත් නිකන් නරක වචනයක්. අපේ තාත්තා මං හිතන කවුරුත් දන්නේ නැති. අපේ තාත්තා එහෙම කුණුහරුප කියලා එහෙම ජීවිතේ භාවිතා කරන මිනිස්සෙන් නෙමෙයි. ජීවිතේට එහෙම තාත්තා කවදාකවත් එහෙම තමුසේ කියලාවත් අම්මට ආමන්ත්‍රණය කරලා නැහැ ජීවිතේට.
1: එහෙම
2: කෑ ගහනවා දැකන හැටිම ආදරෙන් තමයි අම්මට කතා කරලා තියෙන්නේ. ඉතින් තාත්තා පොඩ්ඩක් අම්මට චුට්ට බයයි. ඉතින් අම්මනේ ඔක්කොම පාලනය කරන්නේ. ඉතින් හැබැයි ඉතින් තාත්තා හරි ආදරේ අම්මට. එහෙම කවදාකවත් අම්මා මොන හරි කියලා බැන්නත් හරි තාත්තා කටවහගෙන ඉන්නවා ඇරෙන්න. කවදාවත් ජීවිතේට මම නම් දැකලා නැහැ අම්මයි තාත්තයි ගහ ගන්නවා නම් ජීවිතේ දැකලා නැහැ.
1: ඒක ඇත්තටම ඉතින් දරුවන්ට ලොකු ආදර්ශයක්.
2: ඔව් මම හිතන්නේ ඒක මනසට වුණත් අපේ මනස වුණත් එච්චර මේ එහෙම ලොකු සුවයක් ලබන්න තරම් අපේ ඒ වාතාවරණේ පොඩි කාලේ හිටුවේ පරිසරේ විශේෂයෙන්ම මේ ඉතින් අම්මට තාත්තට ප්‍රශ්න තිබුණාමත් නෙමෙයි ඒ තිබුණ ප්‍රශ්න ඇවිල්ලා ජීවිතේට ඒ දෙන්න මේ සඳු සරුවන් කරගෙන නෑ කවදාවත්.
1: ඒක ඇත්තටම වටිනවා ඉතින්.
2: ඒක මං ඒ දේ නම් ඒක දකින්න ඉතින් මං ඒක හුඟක් අගේ කරලා දකින්න ඒ දෙන්නගේ කවදාවත් විශේෂයෙන් ඒකදී ක්‍රෙඩිට් එක ගන්න ඕනේ ඉතින් ඇත්තටම අපේ තාත්තට. ඔක තාත්තලා ඇවිල්ලා කොහොමද අපේ ටික සැරපරුස කට්ටිය
1: ඒ
2: පිරිමි කට්ටිය විශේෂයෙන් මේ අපේ තාත්තලාගේ වයසත් එක්ක ඒක ඒ කාලේ පරණ මිනිස්සු ටික කොහොමද ටිකක් කියලා තියෙනවනේ පිරිමි මාන්නේ කියන දේ තියෙනවා. ඒ පිරිමි ආධිපත්‍යය තියෙනවා. ඒ කොහොම වුණත් තාත්තා කවදාකවත් එහෙම අම්මත් එක්ක නම් ජීවිතේට මං ජීවිතේට දැකලා නැහැ.
1: දැන් අයියට පොඩි කාලේ සැර කරලා තියෙනවද?
2: තාතෝ මට ටිකක් සැරයි. අපිට පොඩ්ඩක් පොඩ්ඩක් නෙමෙයි තාතෝ සෑන්න. අපිත් එක්ක බොහොම මේ කියන්නේ අපිත් එක්ක තිබුණා මේ අපිට එහෙම ලොකු ළඟ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඉතින් ළඟ සම්බන්ධතාවයක් ඇත්තටම ගොඩ නැගෙන්නේ ඇත්තේ අපි බඳින්න ඔන්න මෙන්න තියලා වගේ. මං හිතන්නේ 2010 මුල් අවදියේ වගේ තාත්තත් එක්ක එහෙම කිට්ටු මේ සම්බන්ධතාවක් තියෙන්නේ නැති නැත්නම් ඉතින් හරි දුරස්. ඒ බයට.
1: එහෙම ලොකු
2: කිට්ටු සමීප සම්බන්ධතාවය ඇති තාත්තටදී අපි බය හැමදේම අම්මටනේ කියන්නේ. ඉතින් අපිට සැර වුණාට ඉතින් තාත්තදී අම්මට තමයි ඉතින් අම්මට කියලා තමයි කරන දේවල් ඉතින් අපි ඇත්තටම කරගන්නේ. ඉතින් නංගිලා දෙන්නට සම්පූර්ණ වෙනස්. ඉතින් තාත්තලා ඉතින් තාත්තා ඒ කාලේ ඉතින් මම හිතන්නේ ඒ තාත්තේ නංගිල දෙන්නට හරි ආදරේ. නංගිල දෙන්න තමයි ඉතින් හැම දෙයකටම ඉතින් යාගේ මේ පුදුම මේ ආදරයක් අර ෆෙක්ෂන් එක දුන්න නම් කරා නම් ඒදී තිබුණේ නංගිල දෙන්නට. ලොකු නංගිල තමයි විශේෂයෙන්ම
1: තාත්තලත් එක්ක වැඩිපුර ඉන්නවනේ.
2: ඔව් හිටියටදී අර ලොකු නංගිට තමයි යාර ලොකු නංගි ගැන ලොකු බලාපොරොත්තු තින් යාට තිබුණා. ඉතින් ලොකු නංගි කියන්නේ පොඩි නංගිත් එහෙමයි. ඉතින් යා ඒ නංගිල දෙන්නට තමයි විශේෂයෙන්ම හරි ආදරේ.
1: දැන් අයියට දරුවෝ ඉන්නවද?
2: මට තියෙන දුවලා දෙන්නේ.
1: කොහොමද ඒගොල්ලෝ ගැන දැනෙන විදිහ?
2: ඒගොල්ලෝ දිදී නැග ඉතින් හුඟක් ලොකුයි. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් ඉතින් හිමීට ඒ දෙන්න කරගෙන යනවා. ඉතින් එහෙම ඇත්තටම ඉතින් මඩවක්වත් මගේ මේ බිඩින්දටවක්වත් එහෙම කිසිම මේ කරදරයක් නැහැ ඉතින් ඒ දෙන්නගේ. ඉතින් ඒ දෙන්නගේ ජීවිතේ හිමීට ඒ දෙන්න ඉස්සරහට අරගෙන යනවා. ඉතින් මන් දන්නේ නැති මොනව කරයිද කියලා. ඌත් අපි දෙන්න ඉතින් බලන් ඉන්නවා. ඉතින් ඒ දෙන්න මොන හරි දෙයක් ඉතින් කරයි ඉතින් ජීවිතේනේ.
1: හරි අපි තව බ්‍රේක් එකක් කරගන්න.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777. කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
4: අසිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: ඉතින් දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකොනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ් මදීම නා කීල්ස් වතින්ම පමණයි කීල්ස් ලයිෆ් එකම
7: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
8: අම්ම සල්ලි දාන්නද
7: ලිදාන්
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
9: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0672227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ
10: වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා cleaning සහ housekeeping MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
9: 0372237777
7: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: I whistle. See you at 2020.
1: රයිට් සජිත් අයි තව ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි රසවත් කතාවක් ඇත්තටම. අර ඉස්සර අපි ආදරය කරපු කැරක්ටර් එකක් සුනිල් පෙරේර මහත්මයා කියන්නේ. ඉතින් එයාගේ පුතත් එක්ක ටිකක් ඒ ෆේස් කට් එකම තියෙන, ඒ වොයිස් ටිකම තියෙන කතා කරනකොට නිකන් අර හරි සතුටුයි ඇත්තට. මේක මේ තාත්තා නැති වුණාට පස්සේ අඩුව කොහොමද ලයිෆ් එකට බලපෑවේ? ඒක කොයි විදිහකටද දැනුනේ?
2: තාත්තා නැති වුණාට පස්සේ ඒක ඉතින් තාත්තා නැති වුණාට පස්සේ ඉතින් එතන ලොකු වැකියුම් එකක් වගේ ඇති වුණා. ඉතින් එතන විශේෂයෙන් ඉතින් අර හැමදාම හිතන තාත්තා තව අඩුම ගානේ තව අවුරුදු දෙකක්වත් හිටියනම් කියලා. අවුරුද්දක්වත් අඩු අවම තරමින්. ඉතින් අර ඒ දේ ඇත්තටම ඒක මට ඒක වචනෙන් ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක කොහොමද කියන්නේ කියන ඒ දැනෙන දේ ඒ පෙළක්කේවට ඇත්තට ඒ වචනෙන් ඒ දේවල් මේ පරිසමාප්ත කරන්න බෑනේ. ඒ දේව පෙළක්කේව මේ
1: වචන වලට පෙරලන්න බෑ. ඒක හැංගීමක් නේ.
2: ඔව් ඒක ඒ දේ කියන්න තේරෙන්නේ නැහැ කොහොමද කියන එක.
1: රයිට්. දැන් ඉස්සරහට කොහොමත් තව සින්දු කරනවද? දැන් මේ ආපු හයිප් එකත් එක්ක තව ඉස්සරහට මොනවා හරි වැඩ ටිකක් ප්ලෑන් කරගෙන තියෙනවද?
2: එහෙම ලොකුට ප්ලෑන් කරගෙන නැහැ. ඉතින් මම මේ පටන් ගත්තද යම් කිසි ගීත වගේයක් නිර්මාණය කරලා දැන් රෙකෝඩින් පටන් ගත්තා. ඉතින් ওই ටික තමයි ඉතින් කරගෙන යන්නේ. ඉතින් එහෙම ඉතින් අර කිව්වා වගේ මගේ එහෙම ලොකු
1: ප්ලෑන් එකක්
2: නැහැ. මම එච්චරම ලොකුවට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි කිසිම දෙයක්වත්.
1: එතන කොහොමද දැන් වාගේ බිස්නස් එක කරනවද නැත්තම්?
2: මම ව්‍යාපාර වලින් හැම එකකින්ම මම අයින් වෙලා ඉන්නේ. ඉතින් මම දැන් ඇත්තටම රිටයර්ඩ් කිව්වොත් හරි. ඉතින් ඒවෙන් මම සීලු දෙකකින්ම මම අයින් වෙලා ඉන්නේ. ඉතින් ඉතින් මම ඇත්තටම දැන් ඉතින් මේ නිදහසම ඉතින් මේ සංගීත කටයුතු ටික විතරයි මම මේ කරන්නේ. ඉතින්
1: මම
2: ගෙදර මම හොඳට නිදිය ගන්නවා, නැගිටිනවා, ආහිතුනොත් ආයෙ නිදිය ගන්නවා. ඉතින් පුළුවන් තරම් මේ සැහැල්ලුවෙන්
1: නිදහසව
2: මම ජීවත් වෙන්නේ ඉතින් මට ඕන
1: විදිහට. කවදා හරි කිව්වොත් ජිප්සිස් බෑන්ඩ් එකෙන් එන්න කියලා බෑන්ඩ් එකට ආරාධනාව පිළිගන්නවද?
2: නෑ මම පිළිගන්නේ නෑ. ඒ දේවල් ඕනම දෙයක් ජීවිතේ ඒ තැනදී නවතින්න ඕන දේවල් තියෙනවා. එතකොට ඕනම දෙයක් ඕනවට වඩා ඒ කාලේ තමා ඒ දේවල් බලෙන් කරන්න ගියාමත් ඒවැ තියෙන මැජික් එක යනවා. ඉතින් මම හිතන්නේ වෙන සංගීත කණ්ඩායමක මොකක් හරි වෙන නමකින් මම මේ පිහිටෙව්වත් මම හිතන්නේ මම ජිප්සීස් කියන නම කවදාකත් එහෙම මට ළඟට ගෙන ලද් දෙකට දුන්නත් මම නම් ගණී කියලා. ඒ පෙළත් දේවල් ඒ නවතින්න ඕන දේවල් නැවතිය යුතුමයි ඒ කාලෙදි. ඉතින් පියල් අංකල් ඕන තව මන් දන්නේ කොච්චර කාලයක් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක. ඉතින් එයාට හිතන කාලෙක ඉතින් එයා නැවුත්තු මන් නම් හිතන්නේ දැන් හරි නවතලා දැන් ඒ දේවල් නවතින්න ඕනේ. ජිප්සිස් තිබුණේ ලංකාවේ උඩින්ම මුදුනේම හිටපු සංගීත කණ්ඩායම. ජිප්සිස් තමයි හැම දෙයක්ම සංගීත ලෝකෙ මැනිපුලේට් කරේ ජිප්සිස් කිව්වොත් හරි. ඉතින් ඒ ශක්තිය ඒ බලය ජිප්සිස් සතුව තිබුණ ඕනම දෙයක. ඒ දේවල් එක ගත්තම මම හිතන්නේ ඉතින් අර ජිප්සිස් එතන ඒ ටොප් මේකේ තිබිලා ඒ තාතා නැති වෙච්ච වෙලාවෙ මේක නැවතුනා නම් මරු කියලා තමයි මට හිතින්. අද එහෙම මම එහෙම ලොකු සන්තෝෂයක් ලබන්නේ ජිප්සි සංගීත කණ්ඩායම දැකලා. හැබැයි ඉතින් පියල් අංකල්ට මං ඉතාමත් මම ගරු කරනවා, ඉතාමත් මං ආදරය කරන පුද්ගලයෙක්, මගේ දෙවිනි තාත්තා වගේ. ඉතින් ඉතින් පියල් අංකල් යම් කිසි ඉතින් මොකක් හරි ප්ලෑන් එකක් ඇති ඒ දේ කරගෙන එයාට ආසාවක් ඇති. ඉතින් මේක නෑ මම මේකෙම තව පොඩි කාලයක් මට යන්න ඕනේ කියන මේකත් එක්ක. හැබැයි ඉතින් අර ඒ අර හැරවුම් ලක්ෂණ දීනවා පෙළක් තැන්වල. ඒක නැවතුනා නම් හොඳයි කියලා තමයි මගේ පෞද්ගලික මතේ වෙන්නේ ඒකයි.
1: හරි. දැන් මේ හැම ප්ලේ කරන අවස්ථාවකම අම්මට යම්කිසි කොටසක් ගෙනත් දෙනවා කියන කතාව ඇත්තද?
2: ඔව් ඉතින් අම්මා ඉතින් සංගීත කණ්ඩායම කොටස්කාරයෙක් නේ. එතකොට ඒක සාමාන්‍ය කම්පැනි එකක් වගේ තමයි. ඉතින් මේක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් ජිප්සිස් කියන්නේ. ඉතින් ඒකේ මේක තාත්තටයි තාත්තා එක කොටස්කාරය, පියල් අංකල් එක කොටස්කාරයෙක්. එතකොට ඒ නමින් සාමාන්‍යයෙන් ඒ කම්පැනිය පවත්වාගෙන යනකොට එතකොට මේ පියල් අංකල් 150 ගන්නවා වගේ. ඉතින් ඊළඟ 150 මේ පවුලට ඒ දේ ලැබෙන්න ඕනේ. ඉතින් ඒ දේ ඇත්ත වශයෙන්ම දෙන්න අවශ්‍යතාවයක් නැහැ. වෙන නමකින් පියල් අංකල් ඔය දේ කරා නම් ජිප්සිස් නැතුව අපි කියමුකෝ ගප්පිස් කියලා. ගප්පිස් නමින් ගියා නම් වෙන නමක් රෙජිස්ටර් කරලා ඒ දේ කරන්න අවශ්‍යතාවයක් නැහැ.
1: දැන් මේ ජිප්සිස් බෑන්ඩ් එකේ සෙනල් සිං කරනවානේ සුනිල් පෙර මහත්මයා වගේ පොඩි ගැම්මගේ පොඩි බ්‍රොක් ස්ටයිල් එකක් තියෙනවා පොඩ්ඩ ලඟින් යනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
2: මම හිතන්නේ ඔහු මේ රොක් සංගීතයට හොඳ. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් මිනිස්සු මෙහෙමනේ මිනිස්සු එවකට ෂෙනාල්ව මේක කිව්වා මෙන්න මේ සුනිල් පෙරේරා වගේ කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා ඔන්න කාලයක් අවුරුදු ගානක් ගියාට පස්සේ මෙන්න මම සුනිල් පෙරේරා වගේ කියලා. ඊට පස්සේ තවත් කවුරුහට ග්‍රහයක් මතු වෙන්න පුළුවන්. ඊළඟ බූ නෙමෙයි මෙන්න මූ සුනිල් පෙරේරා වගේ කියලා.
1: නෑ දැන් අයියට නම් සුනිල් පෙරේරා කියන්නේ අවුලක් නෑ.
2: අවුලක් නැතුව නෙමෙයි ජීවිතේ තමයි දැනගන්න ඕනේ එවැනි දේවල් වෙන්න පුළුවන්. මම තවත් කවුරු හරි මට වැඩි පෙනුම තියෙන මේ එකෙනෙක් આવුත් මූනේ පොර මචං වෙන්න මෑන් මූ ඔක්කොම කැලේ. තේරුණාද? එහෙම දේවල් තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕනම දෙයක් ඔයා ජීවිතේ මං කිව්වේ ඒක ඕන දෙයක් වැළඳ ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ලෑස් වෙලා සූදානම් ඉන්න. ඒ මිනිස්සුනේ මේ හැමදේම තීරණය කරන්නේ මිනිස්සු සමාජය විසින්. ඒ කලාව වගේ ගීතයක් වුණත් වැළඳ ගන්න බාර ගන්න මේ සමාජය මිනිස්සු විසින්. ඒ මිනිස්සුම තමයි කියන්නේ මේක මේ මේක දැන් හොඳයි මේක මෙයා මේ වගේ නෑ දැන් එයා නෙමෙයි දැන් මෙයා තමයි ඒ වගේ. ඉතින් එවැනි දේවල් ලෝක වෙන ඒ ඇවිල්ලා තමාගේ සාමාන්‍යයෙන් තමාගේ පැවැත්මට තමාට එහෙම යම් කිසි ශක්තියක් තියෙනවන රඳා පවතින්න. ඉතින් මරණ කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ජිප්සිස් ගීත වලින් එහෙම රඳා පවතින්න. ඉතින් මොකක් හරි දෙයකින් විශ්වය මත මගේ ගීතවල යම් කිසි ශක්තියක් ඇති වුණොත් මං හිතනවා ඇති වෙයි කියලා. ඉතින් එහෙම එතකොට මට රඳා පැවැත්මක් තියෙයි මගේ නම්.
1: අනිවාර්යෙන්
2: මට ඇත්තටම මේ කරන දේ මම කිසිම තෘප්තියකින් කරනව නන් නෙමෙයි. හැබැයි කරනවා. මොකද ඒ දේ තමයි විශ්වය මතින් තමාට ඒ ලබා දුන්න දේ. එතකොට ඒ දේට තමාට ලබා දුන්න දේට තමාට පයින් ගහන්න බෑ. තමා ඒ දේ තමා දැනගන්න ඕනේ කොහොමද මේකෙන් මයිලේජ් එක ගන්නෙ. මේ ගන්න ක්‍රමය තමා දැනගන්න ඕනේ.
1: රයිට් අපි තව බ්‍රේක් එකක් අරන් යමු.

0: 11:00 විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.
0: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
3: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණු වතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
6: අහසින් වැටෙන එක.
5: ඔව් කියනකෝ අහසින්.
6: නෑ නෑ, ඒක අපේ රටේ එකක්.
5: කියනකෝ.
6: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
5: ජුලියස් සීසර් කියනවා,
7: අහසින් නෙහා තරු මල් දිගේ.
5: මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
9: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොම පැදෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
18: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
0: සිත් බැඳගනි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
11: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල්වත්ත බට
13: real මපට experience එකකට ඇල්වත්ත බට
12: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
3: හරිගේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් loan එක ගත්තේ.
9: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 115 555 අමතන්න.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
1: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
20: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: Let's Vietjet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place He GWM Experience Center within.
24: Nidhas Pansika, Aduma Masika Barikya Gata, Audio System Mega Karaganna.
25: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
26: Avance Ticken Ticka Pay.
27: Freelance Obavinwinma Nirmaniya Kala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi Currency Access සහ තවත් බොහෝ දේ.
28: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: Stars
2: මිලාන් පැෂදායි දියුරම් පිටිවල ගුණේ පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න මිලාන්
4: පාස්තාස් කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බැහැ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
6: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels
4: 98.2 98.4

0: Die Whistle. See you at the 2020.
1: Right, අපි අද කතා කරන්නේ සජිත් පෙරේරත් එක්ක. දැන් මේ ජිප්සිස් බෑන්ඩ් එකේ හැම ප්ලේ කරන අවස්ථාවකම අම්මට යම්කිසි කොටසක් ගෙනත් දෙනවා කියන කතාව ඇත්තද?
2: ඔව්, ඉතින් අම්මා ඉතින් සංගීත කණ්ඩායමේ කොටස්කාරයෙක් නේ. එතකොට ඒක සාමාන්‍ය කම්පැනි එකක් වගේ තමයි. ඉතින් මේක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් ජිප්සිස් කියන්නේ. ඉතින් ඒකේ එක තාත්තටයි තාත්තා එක කොටස්කාරයෙක්, පියලංකල එක කොටස්කාරයෙක්. එතකොට ඒ නමින් සාමාන්‍යයෙන් ඒ කම්පැනිය පවත්වාගෙන යනකොට එතකොට මේ පියල් අංකල් 150 ගන්නවා වගේ. ඉතින් ඊළඟ 150 මේ පවුලට ඒ දේ ලැබෙන්න ඕනේ. ඉතින් ඒ දේ ඇත්ත වශයෙන්ම දෙන්න අවශ්‍යතාවයක් නැහැ. වෙන නමකින් පියල් අංකල් ඔය දේ කරා නම් ජිප්සීස් නැතුව අපි කියමු ගප්පීස් කියලා. ගප්පීස් නමින් ගියා නම් වෙන නමක් රෙජිස්ටර් කරලා ඒ දේ කරන්න අවශ්‍යතාවයක් නැහැ.
1: දැන් මේ ජිප්සිස් බෑන්ඩ් එකේ සෙනල් සිංහ කරනවානේ සුනිල් පෙර මහත්මයා වගේ පොඩි ගැම්මක් පොඩි බ්‍රොක් ස්ටයිල් එකක් තියෙනවා පොඩ්ඩ ලඟින් යනවා. ඒ ගැන මොකද හිතන්නේ?
2: මම හිතන්නේ ඔහු මේ රොක් සංගීතයට හොඳ. ඒ කියන්නේ මෙහෙමයිද මිනිස්සු මෙහෙමනේ මිනිස්සු එවකට ෂෙනාල්ව මේක කිව්වා මෙන්න මේ සුනිල් පෙරේරා වගේ කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා ඔන්න කාලයක් අවුරුදු ගානක් ගියාට පස්සේ මෙන්න මම සුනිල් පෙරේරා වගේ කියලා. ඊට පස්සේ තවත් කවුරුහරි ග්‍රහයක් මතු වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදු නෙමෙයි මෙන්න මූ සුනිල් පෙරේරා වගේ කියලා.
1: නෑ, දැන් අයියට නම් සුනිල් පෙරේරා කියන්නේ අවුලක් නෑ.
2: අවුලක් නැතුව නෙමෙයි ජීවිතේ තමා දැනගන්න ඕනේ එවැනි දේවල් වෙන්න පුළුවන්. මම තවත් කවුරු හරි මට වැඩි පෙනුම තියෙන මේ එක්කෙනෙක් ආවොත් මූනේ පොර මචං වෙන්න මෑන් මුන් ඔක්කොම කැලේ. තේරුණාද? එහෙම දේවල් තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕනම දෙයක් ඔය ජීවිතේ මං කිව්වේ ඒකයි. ඕන දෙයක් වැළඳ ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ලෑස් වෙලා සූදානම්ව ඉන්න. ඒ මිනිස්සුනේ මේ හැමදේම තීරණය කරන්නේ මිනිස්සු සමාජයේ විසින්. ඒ කලාව වගේ ගීතයක් වුණත් වැළඳ ගන්න බාර ගන්න මේ සමාජයේ මිනිස්සු විසින්. ඒ මිනිස්සුම තමයි කියන්නේ මේක දැන් හොඳයි, මේක මෙයා මේ වගේ, ආ නෑ නෑ දැන් එයා නෙමෙයි දැන් මෙයා තමයි ඒ වගේ. ඉතින් එවැනි දේවල් ඉදි ලෝක වෙන ඒ ඇවිල්ලා තමාගේ සාමාන්‍යයෙන් තමාගේ පැවැත්මට තමාට එහෙම යම් කිසි ශක්තියක් තියෙනවා රඳා පවතින්න. ඉතින් මට නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ජිප්සිස් ගීත වලින් එහෙම රඳා පවතින්න. ඉතින් මොකක් හරි දෙයකින් විශ්වය මතින් මගේ ගීතවල යම් කිසි ශක්තියක් ඇති වුණොත් මං හිතනවා ඇති වෙයි කියලා. ඉතින් එහෙම එතකොට මට රඳා පැවැත්මක් තියෙයි මගේ නම්.
1: අනිවාර්යෙන්
2: මට ඇත්තටම මේ කරන දේ මම කිසිම තෘප්තියකින් කරනව නම් නෙමෙයි. හැබැයි කරනවා.
1: හැබැයි
2: මොකද ඒ දේ තමයි විශ්වය මතින් තමාට ඒ ලබා දුන්න දේ. එතකොට ඒ දේට තමාට ලබා දුන්න දේට තමාට පයින් ගහන්න බෑ. තමා ඒ දේ තමා දැනගන්න ඕනේ කොහොමද මේකෙන් මයිලේජ් එක ගන්නෙ. ඒ ගන්න ක්‍රමය තමා දැනගන්න ඕනේ.
1: රයිට්, අපි තව බ්‍රේක් එකක් කරගෙන යමු.

0: රයිට් අද අපි කතා කරන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ ආදරණීය ලොකු පුතත් එක්ක සජිත් පෙරේරාත් එක්ක. තාත්තගේ සින්දු වලින් ආසම සින්දුවක් කියලා හැම තියනවාද?
1: තාත්තගේ සින්දු වලින් බොහෝ විට මම ඉදන තාත්තගේ මං හරි ආස පිටිකොට පන්න ඕනේ. ඒක ඒවිල්ලා සුනිල් පෙරේරා ද රියල් කැරක්ටර් සම්පූර්ණයෙන්ම ගැබ්බෙන්නේ ගීතේ කියන එක තමයි මට හිතෙන්නේ. සම්පූර්ණයෙන්ම තාත්ත සම්පූර්ණයෙන්ම එයාම ලියපු ගීතයක්. එයාගේම තනුව එයාගේම වචන මේ පිටිකොට පන්න ඕනේ. ඒ ගීතේ මං හරි ආසයි. මොකද සම්පූර්ණයෙන්ම ඔක්කොම තාත්තගෙන් වෙන නිසා.
0: දැන් මේ ලංකාවේ අපි පොඩක් කතාවේ අවසානෙටම යමු. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන මේ පැත්තෙන් නම් බලනකොට මොකද හිතෙන්නේ?
1: ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන ඉතින් මට එහෙම ලොකු දෙයක් ඒ ගැන කියන්න නම් දෙයක් නැහැ. ඉතින් මං හිතන්නේ හැමෝම ඉතින් ඒගොල්ලෝ ඒ දේ කරන දේ ඉතින් ඒගොල්ලෝ කරගෙන යනවා කියන එක තමයි මට නම් ඉතින් පේන්නේ. ඉතින් කරන දේවල් ඉතින් මන් දන්නේ නැහැ. මට එහෙම ලොකුවට එහෙම
0: අදහසක්
1: තිබ්බත් මං ඒ ගැන පෙළක් දේවල් ගැන ඉතින් එහෙම කියන්න මං හරි අකමැති. ඉතින් තමාට හොඳයි කියලා හිතන දේ තමා කරගෙන යනවා.
0: ලංකාවේ ගායක ගායිකාවන් අතරින් අපි කියමු සුනිල් පෙරේරා මහත්මයාගේ කාලේ ආස ගායකයෙක් ගායිකාවක් කියනත් ලංකාවේ කැරක්ටර්ස්.
1: ලංකාවේ මම විශේෂයෙන් ප්‍රිය කරන්නේ මම හුඟක් ආසයි වික්ටර් රත්නායකගේ වික්ටර්ගේ ගීත වලට සහ නන්දා මාලිනීගේ. ඒ තරුණම එතනින් ගියාම මේ රූකාන්ත ගුණතිලක. රූකාන්ත තමයි ඇත්තටම නම්බර් 1. ඇත්තටම රූකාන්තගේ ඒ තියෙන ඒ මියුසික් නොලෙජ් එකයි ඔක්කොම ගත්තම මං හිතන්නේ අද ලංකාවේ කවුරු රූකාන්තට සමකරන්නවත් එක්කෙනෙක් නැති තරම් එච්චර එයා එච්චරටම මේ දක්ෂ. ඒ කියන්නේ මන් දන්නේ කොහෙන් බිහි වෙච්ච කලාකරුවෙක්ද කියන එක. මං හිතන්නේ මේ විශ්වයට මේ රටට යම් කිසි විදිහකින් ඒක එහෙම මේ රටට ලැබුණ මං හිතන්නේ ලොකුම මේ රූකාන්ත කියන්නේ
0: සම්පතක්
1: තමයි. මං හිතන්නේ අති දැවැන්ත සම්පතක්.
0: අනිවාර්යෙන්
1: රූකාන්ත වගේ

0: තියෙනවා එයාට එයාගේ ගීතවලින්. ඉතින් මං හිතන්නේ දැන් මේ වෙනකොට කට්ටියට ඉතින් ඒ කාලෙන් කල්ලි ඉතින් ඒ දේවල් වෙනස් වෙනවා වගේම තමයි. ඉතින් හැබැයි ඉතින් 2000 මුල් වකවානුවේ ඉතින් ඒ ඩැඩි සංගීත කණ්ඩායමත් එක්ක ගයන් කරපු විශේෂයෙන් ගයන්ගේ ගීත ලොකු හැරුම් ලක්ෂණයක් වුණා. මස්සිනා, බොරුකාරී, SMS එවැනි ගීත.
1: ඒ කියන්නේ පොඩි කැෂුවල්
0: ලයින් දැන්ුණා. දැන් ඔය දැන් ඔය දැන් වුණත් මම දන්නේ මම ඒ රචනය පැත්තෙන් ගත්තම විශේෂයෙන්ම ගයන්ගේ මම දකිනවා ඉතින් ලොකු වෙනසක්. ඒ රජ දැන් ඔය බලන සයිකෝ කියලා ගීතේ ඒක මන් දන්නේ ඒක මට කියන්න ප්‍රැක්ටිස් කරත් මම කියන්න හිතුවත් මට කියා ගන්න බැරි ගීතයක්.
1: පොඩ්ඩක් සයිකෝ
0: පොඩ්ඩක් ඒක අර වචනට යන විදිය ඒක හැදෙන විදිය ඒක මට හිතා ගන්න බෑ ඒක කොහොම මිනිහා ලිව්වද කියන එකවත්. ඒක he's a genius
1: anyway
0: guy is a genius ඉතින් ඉතින් ඒ වගේ තමයි. ඉතින් මම ඒ ගායන්ගේ ඒ වටහුඟක් හරි ආසයි. සහ සනුකගේ නිර්මාණ වලටත් මං හරි ආසයි. සනුක නිර්මාණය කරලා තියෙන දේවල් කරපු ඒවා අර වායුලට කරපු ගීත වෙයිලා ඒකත් ඇවිල්ලා වෙලක් වෙලාවට මොකද්ද ඒ ගීතේ මේ මේ අනාගතේ මොකක් වායුලට
1: අනාගතේනේ අනාගතේ
0: පොඩි පොඩි දන්නවා සනුකට මගේ සනුකගේ ඒක ඇවිල්ලා මං හිතන්නේ සනුක කරපු අති දැවැන්ත
1: නිර්මාණයක්
0: කියලා කියන්න පුළුවන් වචනවල ඉඳන්ම ටියුන් එක ඉඳන්ම හැමදේම ඒක එකක්
1: රයිට්. අපි වැඩේ අවසන් කරමු. සුනිල් පෙරේරා මහත්මයා තාත්තා විදිහට දුන්නු අරු දුන්නු උපදේශ මොකද්ද නිකන් පුතේ මෙහෙම වෙන්න කියලා නිකන් එහෙම වාඩ මතක තියෙන එකක්
0: තියෙනවා. එහෙම කවදාකවත් උපදෙස් දීලා නැහැ දෙන්න ඇවිල්ලත් නැහැ අපේ තාත්තා. එයා එහෙම පුද්ගලෙක් නෙවෙයි. අපි ඉතින් හරි සුහදව ජීවිතේ අපි මේ මේ අපි දෙගොල්ලෝ අපි නිතරම අපි මේ යථාර්ථවාදී අපි හොඟ දේවල් කතා කරගෙන තාත්තා මේ අපිට උපදෙස් දෙන්න එහෙම කියලා ඇවිල්ලා නැහැ.
1: රයිට්. එහෙනම් ඉතින් අපි වැඩේ අවසන් කරමු. ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා කරන්න ආවට. මං හිතන්නේ අද තමයි සින්දුවක් කියන තුක කරපු ප්‍රෝග්‍රෑම් එක.
0: ඕ නෑ මේ සින්දු කියනවා මං කොහොම සින්දු කියනවා මම යන්නේ නැහැ. මං හිතනවා අගනුත් මං අහන්න තියෙන්න කලින්.
1: රයිට්. එහෙනම් ජය වේවා. අපි දායේ දවසක හම්බ වෙමු.
0: හරි. thank you very much.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: භික්ෂු පාගමන මහනුවරින් නැරඹේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක් දුම්රිය ගමන් මාර අටුවේ දිවයිනේ ප්‍රජ්‍ය රැසකට වැසේ
0: වැඩි විස්තර දහවල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
4: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
3: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
4: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
5: ඔටෝ බාත්ය පවතී සෑමදා.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
8: Our tailors AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school. apply කරන්න පිවිසෙන www.slit.lk. slit evolve beyond.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොළ
10: ආගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි අපේ මිල රුපියල් 300යි අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේ සීසයිතයි
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
13: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
14: Siyata Between Lady Miss World Sri Lanka 2026
13: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
14: Siyata Between Lady Miss World Sri Lanka 2026
15: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyata TV Balanna
16: Title sponsor.
17: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
18: Enchanta. The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
20: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
21: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
22: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: භික්ෂු පාගමන මහනුවරින් ඇරඹෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක්. දුම්රිය ගමන් මාර අටුවේ දිවයිනේ ප්‍රදේශ රැස්සකට වැසී.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්. පේනවා පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක ভাইබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
1: දෙවිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරකමු මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල මාතර අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. ගිකුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුලම්වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් අත්තනකලෝය සහ දුණමලේ ජල මට්ටම අවදානම් තත්ත්වයට පත් ඇති බවයි.
6: ගංගා නිල්වලා කලුගඟ කැලණි ගඟ සහ අත්තරගලුවේ සහ මහවැය ජල මට්ටම් සැලකුතු වැඩිවීමක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් කැලණි ගඟේ ඉහළ ප්‍රදේශයේ සාමාන්‍ය ජල මට්ටමවල වැඩිවීමක්, ඒ වගේම අත්තරගලුවේ තුනමඩේ ජල මට්ටම අවදානම් මට්ටම දක්වා පැමිණ තිබුණත් ඒ ශීඝ්‍ර වැඩිවීමකින් ගම්මතුර අධිගම්මතුර තත්ත්වයක් හෝ ගම්මතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම මහවැය වලල්ගම ජල මට්ටමත් සැලකුතු වැඩිවීමක් පෙන්නුම් කරත් ගම්මතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම අපේක්ෂා කරන්නේ නැහැ.
1: උතුරු දුම්රිය මාර්ගයේ දෛනිකව ධාවනය වූ දුම්රිය ගමන්වාර 18ක සංඛ්‍යාව මේ වන විට 8 දක්වා අඩුවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහිලෙකම් කසුන් චාමර පැවසුවේ දිට්වා සුලිකුණාට තත්වයට පෙර උතුරු මාර්ගයේ දෛනිකව ගමන්වාර 18ක් ක්‍රියාත්මක වූ නමුත් මේ වන විට ඒ ගමන්වාර 8කට සීමා වී ඇති බවයි. බදදා දිනවලදී නගරාන්තර සීකෘකාමේ දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය හැරුණු විට සාමාන්‍ය මගින් සඳහා ගමන් කිරීමට වෙනත් දුම්රියක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. යාල්තේවේ සීකෘකාමේ දුම්රියද ධාවනය වන්නේ දවසක් හැර දවසක් බැවින් මගේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ලේකම්වරයා ප්‍රකාශ කළා. උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදුල්ල මාතලේ මහනුවර සහ හැටන් දක්වා දෛනිකව ධාවනය වූ භාණ්ඩ හා මගේ දුම්රිය ගමන්වාර 42න් මේ වන විට ධාවනය වන්නේ ගමන්වාර 8ක් පමණක් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ ලේකම් කසුන් චමර පැවසුවේ.
7: උඩරට දුම්රිය මාර්ගයේ ගම්පල දක්වා සීමා වෙලා තියෙන කොළඹ කොටුවේ සිට එවට ආරෝහ දක්වා බදුල්ලතර දුම්රිය ධාවන කටයුතු වෙනවා. ඒ වගේම මාතකොට සිට මාතලේ අතර දුම්රිය ධාවන කටයුතු වෙන්නේ නැහැ. නමුත් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර කොළඹ කොටුවේ ඉඳලා ධාවනය වුණා දුම්රියන් ඇතුළු දුම්රිය ගමන් වාර 42ක්. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වෙන විට දුම්රිය ගමන් වාර 8ක් පමණ ධාවනයට කටයුතු යොදලා තියෙන්නේ. දුම්රිය ගමන් වාර 4ක්ම ධාවනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීම සිදු කරලා තියෙනවා. ඒ අරහා
1: රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. එම සංගමේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඊළඟසිංහ සඳහන් කළේ පසුගිය වසර දෙකක කාලය තුළ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළද එවට නිසි විසඳුම් ලබා දී නොමැති බවයි.
8: මේ වෙනකොට විශ්වවිද්‍යාලවලට 2025 උසස් පෙළ අවසන් කරපු ශිෂ්‍යයින් බඳවා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මං දන්නේ මේ කාරණය සම්බන්ධයෙන් මේ රටේ මහ ජනතාව ඉතාම හොඳට දැනුවත්. මොකද තමන්ගේ දරුවා උසස් පෙළ අවසන් කරලා වසර 10ක් 15ක් අධ්‍යාපනය ලබා දීලා උසස් පෙළ අවසන් කරලා ඊට පස්සේ විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න බලාපොරොත්තු වෙන හිටියට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න විදිහක් නැහැ. දැනට පද්ධතියේ සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාව ඉතාම අඩුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ආචාර්ය 12,000ක් වගේ අවශ්‍ය වුණා. දැනට ඉන්නේ 5000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යන කටයුතු සිදු කරන්න. ඒ වගේම අලුතෙන් ආචාර්යවරු තුලත් වෙන එකත් බැඳෙන එකත් නැවතිලා තියෙනවා.
1: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඇයි මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. පූජ්‍ය ගලකුණ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට හේව මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද මහනුවර ශ්‍රී දළදා මාලිකා පරිශ්‍රයෙන් ආරම්භ වුණා. පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මගුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක්ද පැවැත් වූ බවයි සියත ප්‍රවෘත්ති වාර්තාකරු පැවසුවේ. ශ්‍රී දළදා සමිඳුන් අභියසින් සහ වාරියපුල සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අභියසින් ඇරඹී මෙම අධිෂ්ඨාන පාගමන ඥානසාර හිමියන් සිරගත කර සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි. උන්වහන්සේට නිදහස ලැබෙන තෙක් මෙම සටන අත් නොහරින බවත් පවතින මර්ධනය හමුවේ අවහිංසාවාදීව පාගමනට එක්වන ලෙසත් උළුපනේ සුමංගල හිමියෝ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියා.
9: මේ වෙනකොට සම්බුද්ධ ශාසනයට අත් වී තිබෙන ඛේදජනක ඉරණමෙන් සම්බුද්ධ ශාසනය ඛේදපාචක තත්ත්වෙන උදා ගැනීම වෙනුවෙන් තුන් දළදා හාමුදුරුවන් වහන්සේ අභියස එවැගේම මේ අපේ මාතෘ භූමියේ නිදහස උදෙසා තමන්ගේ ජීවිතය කැප කළපු වාරියපොළ ශ්‍රී සුමංගල තිමා වහන්සේ අභියස ඉඳ උන්වහන්සේට අත් වූ ඉරණමම රට ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ අපේ ඥානසාර හාමුදුරුවන්ට අද දවස වෙනකොට මේ නිරාගමික ආණ්ඩුව මගින් අත් කරලා දීලා තිබෙනවා.
1: මහා සංඝරත්නයට සිදු කරන අපහාස පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මන්දුඹ බණ්ඩාර පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
10: ප්‍රශ්න ඇතිකරේ ජනාධිපතිවරයා ප්‍රශ්න විසඳ ගන්න ඕනත් ජනාධිපතිවරයා. ඉතින් මහා සංඝරත්නයට මේ වගේ අපහාස උපහාස කරන්න බෞද්ධයේ වශයෙන් අපි කැමති නැහැ. ඊට විරුද්ධ ඕන දෙයක් කරන්න අපි ලෑස්ති.
1: නව කමිටුවක් මගින් අධිකරණ කටයුතු පිළිබඳව සුවපලන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි පැවසුවේ.
11: ගරු ජනාධිපතිතුමා, විශේෂයෙන්ම මේ පිළිබඳ මහානායක හාමුදුරන් වහන්සේලාගේ නියමයේ පරිදි සියස් ගානක් පැරණි වන්දනාගාර රැඳවියන් පිළිබඳව තීන නීති සංශෝධනය කිරීම පිළිබඳව අවශ්‍ය අවධානය යොමු කළා තියෙනවා. ඒ නිසා ඊයේ දවසේ කමිටුවක් පත් කළා තියෙනවා.
1: මේ සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා.
12: අන්න එක පෑම් පාරෙන් කරන්න පුළුවන් එකක් තමයි මේක. වන්දනාගාර ආඥාපනතේ 94(1) වෙනස් කරලා මේ කටයුත්ත කරන්න. මේකට මේ සති ගානක් යන දෙයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍යත් නැහැ.
1: අමාත්‍ය හංසක විජේමුණි පැවසුවේ විපක්ෂය ආණ්ඩුවේ ගැටලු සොයමින් ගමන් කරන බවයි.
13: නිවැරදිකරුවෙද්ද වරදකරුවෙද්ද කියන එකෙන් පස්සේ වරදකරුවෙක් වුණාට පස්සේ වරදකරුවට තියෙන්නේ බරපතල දඬුවම්ද නැද්ද කියන එක මත ඇඩ්‍රස් කෝඩ් එක වෙනස් වෙනවා. ඒක අපි හදුව ගන්න මේක නීතියේ තියෙන එකක්. ඒක ඉක්මවා යන්න ඉතින් බෑ. මං හිතන්නේ ඒක ප්‍රශ්නේ වෙන කෙලවරකින් අල්ලගෙන දැන් ප්‍රශ්න නැති නිසා ප්‍රශ්න නිර්මාණය කරන්න උත්සාහ කිරීමක් තියෙනවා.
1: ලෝක මානසික සෞඛ්‍ය දිනය අදටේදී තිබෙනවා. මෙවරෙහි තේමාව වී ඇත්තේ ජීවිත අත්දැකීම් වලට සමබ්දෙමු සැබෑ හඬ සැබෑ වෙනස යන්නයි. මෙරට බහුලව දක්නට ලැබෙන මානසික රෝගයේ විෂාදයේ බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
14: මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා අනුගමනය කරන්න ඕනේ පියවර මොනවද?
15: අපි අනවශ්‍ය විදිහට ඇබ්බැහිවීම සිදු වෙන්න හොඳ නැහැ. කිසිම දෙයකට ඕන්ට වඩා ඇලෙන්න හොඳ නැහැ. ඒක සමහරවිට අන්තර්ජාලය වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉදෙනදා ජීවිතයේ දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ මිදේවල් වලට ඕන්ට වඩා ඇලෙන්නේ නැතුව හිටියොත් අපිට මානසික සතුට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි උමනාට වඩා අපේ බලාපොරොත්තු උමනාට වඩා තද වෙන්නටත් හොඳ නැහැ. මොකද අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒ යථාර්ථය තුළ අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා නම්, ඒ වගේම අතීතයේ දුක් විඳින්න නැතුව, එහෙම නැත්නම් අනාගතය ගැන දුක් විඳින්න නැතුව වර්තමානයේ ජීවත් වෙලා අනාගතය සඳහා අවශ්‍ය අඩිතාලම ලබා ගන්න හොඳ සැලසුමක් යුතුව ජීවත් වෙනවා නම් මම හිතන්නේ සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම සතුටින් ජීවත් වීම සඳහා මනෝවිද්‍යාත්මක බැලුවාම ඉතා වැදගත් දෙය තමයි යහපත් සම්බන්ධතා.
14: අපේ රටේ වැඩි වශයෙන් දක්නට ලැබෙන මානසික රෝග මොනවද?
15: ඉතා බහුලවම දකින්න ලැබෙන මානසික රෝග තමයි විෂාදය කියන මානසික රෝගය. ඒ ඇරෙන්න විවිධ කාන්සා රෝග තත්ත්ව දකින්නට පුළුවන්. يعني සමාජයෙන් 15-35 අතර සංඛ්‍යාව විෂාදී තත්ත්වයන්ගෙන් පෙළවෙන්න පුළුවන්. ඒ වගේම කාන්සා රෝග තත්ත්වය කියන්නේ බය හා ඇතිගැන්ම මත පදනම් වූ විවිධ රෝග, ෆෝබියා වර්ග, ඒ වගේ දේවල් සමාජයේ තිබෙනවා. බොහෝ දෙයයිගේ මේවා හඳුනාගන්නේ නැතුව යටපත් වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ දේවල්ට ඇබ්බැහි වීම. අපි දන්නවා ළමයින් ගත්තොත් එහෙම අන්තර්ජාලයට ඇබ්බැහි වීම, වැඩිහිටියන් ගත්තොත් මත්ද්‍රව්‍ය වලට සහ මත්පැන් වලට ඇබ්බැහි වීම සහ ඩිමෙන්ෂියා විද්‍යාත්මකව වැදගත්. අපි මේ දවස්වල අපේ වැඩිහිටි ජනගහණය වැඩි වෙනවා. අපි මෑතකදී දැක්කා.
14: නිතරම සමාජයේ කතා වෙන දෙයක් තමයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ගැන. ඩිමෙන්ෂියා රෝග තත්ත්වය මූලික අධීරයේදී හඳුනාගන්නේ කොහොමද?
15: මේ ඩිමෙන්ෂියා රෝගයේ මුල් කාලේ වලින ලක්ෂණය තමයි සුළු මෑත කාලන මතකයේ අහිමිවීම. ඒ කියන්නේ ළඟ මතකේ නැති වෙනවා. දැන් පෙන්රැන් වල බඩු තියලා හොයාගන්න බැරි වෙනවා. පණිවිඩ අමතක වෙනවා. කෑපු බව අමතක වෙනවා. ඒ වගේ මේ කෙටි කාලන මතකයේ අහිමිවීම. එදිනදා ජීවත් වෙනකොට දැනෙන මේ මතක ශක්තිය අඩු වීම නිසා ඒ අය ගොඩක් වෙලාවට පීඩා විඳිනවා. කාලයක් ගියහම තමයි ටික ටික මතක ශක්තිය අඩු වෙලා වෙනත් මතකෙනුත් අඩු වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් අඳුරගන්න බැරි තරම් මතකේ අඩු වෙන්නේ මාස 6ක් අවුරුද්දකට ගියාට පස්සේ. මේ වගේ තත්යකට ආවහම යගේ නිින්ද අහිමිවීම, ඒ වගේම සැක කිරීම වගේ වෙනත් මානසික රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. යම් කිසි සුළු අමතක ශක්තිය අඩුවීමක් තිබෙනවා නම් අවුරුදු 50කට පස්සේ වහාම වෛද්‍යවරු හම් වෙලා මතකයේ පිළිබඳ පරීක්ෂණයක් කරලා මතකයේ අඩුවීම සැලකිය යුතු මට්ටමක තිබෙනවද කියලා හොයාගෙන ඩිමෙන්ෂියාවේ මුල් කාලීනව තත්ත්වය තිබේ දැයි සොයා බැලීම ඉතාම වැදගත්.
14: ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙකුගේ මතකය වර්ධනය කරගන්නට අනුගමනය කළ හැකි ක්‍රියාකාරකම් මොනවද?
15: මානසික ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩි විදිහට පස්සට ගියාට පස්සේ අපි ගණිතයේ දේවල් හැකියාවන් වර්ධනය කිරීම සඳහා පොඩි පොඩි මේ පසල්ස් හදන්න, ඒ වගේම ප්‍රහේලිකා පුරවන්න, ඒ වගේම ගෙදර දොරේ වැඩ කරන්න, මෙන්න මෙවැනි ක්‍රියාකාරීත්වය කරනම නම් අපේ අම්මලා තාත්තලා, ඒ වගේම වැඩිහිටි අනිත් අයත් ඉතාම වැදගත් තමන්ගේ මොළයේ මේ ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් කිරීම, ඒ වගේම මේ අය එදිනෙදා පොත්පත් කියවීම, මැහුම් ගෙතුම් කිරීම, පොඩි ළමයාගම සෙල්ලම් කිරීම, මොළයේ වෙහෙසල කරන ක්‍රියාකාරී දේවල් බලපානවා ඩිමෙන්ෂියා රෝගය වැළඳීම සහ එහි වර්ධනයෙන් වළක්වා ගන්න. Inside story.
1: ග්‍රෑන්ඩ් පාස් මහවත්ත රේර්පාර ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 9mm වර්ගයේ පතරුන් ගැබක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පොලිසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක්ද සුවගත් බවයි. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ කොළොන්නාව සාලමුල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර බොරලස්කම මාලනී බුලත් සිංහල මාවතේ නිවසකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහෝමගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම ප්‍රහාරයෙන් බරපතල තුවා ලැබූ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වුණා. අත්අඩංගුවටගත් සැකකරු 29 හැවිරිදි හෝමගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඉන්දීය මැතිවරණ කොමිසමේ ප්‍රධානියා දුරින් ඉල්ලා අසිය යුතු බවට බල කරමින් එරට තරුණ ව්‍යාපාරයක් වන කැරපුතු ජනතා පක්ෂයේ දිල්ලි නුවර දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. එම පක්ෂය නිවේදනය කළේ සිය සමාජිකයන් අත්අඩංගුවට ගැනීම සිදුවද සැලසුම් කර ඇති පරිදි විරෝධතාව පවත්වන බවයි. මෙම විරෝධතාව හේතුවෙන් දිලි නූර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂකංශ පිවරගෙන ඇති අතර ඒ සඳහා 23,000ක පමණ හමුදා බලඇණියක් යොදවා තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් විරෝධතාව හේතුවෙන් දිලි නූරවට පොදු ප්‍රවාහන සේවාවද නතර කර තිබෙනවා. යලි සිරස්තල භික්ෂු පාගමන මහනුවර නරඹේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දැඩි තීරණයක් දුම්රිය ගමන් මාරාටුවේ දෙවෙනි ප්‍රදේශ රැසකට වැසේ සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි මම සඳරේණු විමුක්තිකා සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්වරු 6:30ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපොත් සමග
0: පුරා සෙරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Sound.
1: ගේම් එකක් ඇතුලේ අපි ආදරය කරපු කැරක්ටර්ස් ටිකක් දැන් ඇත්තටම අපි ඉස්සරහා සටන් කරන්න එනවා.
2: Street Fighter ඒ තමයි ලෝකෙ පුරාම gaming fansලා ආදරය කරපු legendary fighting game එක.
1: ඒ game එක base කරන් හදපු live action movie එක ළඟදිම release වෙනවා.
2: 1994 දී වගේම 2009 දීත් මේ ගේම් එකේ characters වලින් movies හැදුණත් ගේම් එකේ original story එකෙන් live action movie එකක් හැදෙන පළවෙනි වතාව තමයි මේ.
1: ඔක්තෝබර් 16 තමයි movie එක release වෙන්නේ. ඉතින් gaming world එකෙන් පටන් ගත්ත street fight එකේ මේ අලුත් fight එක movie එකක් විදිහට කොච්චර success වෙයිද කියලා අපි බලාගෙන ඉමු.
0: Talk of the town.

0: තවත් 12 විනාඩි 26යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන් ස්ටිකෙන් ටික
4: පේ. ඉතින් දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ් මදීමනා කීල්ස් වතින්ම පමණයි. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: නෝ මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග

0: తిలకవర్ధన టెక్స్టైల్స్. අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සුතින්
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
2: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්
4: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
5: 98.2 98.4
6: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
1: weekend theater

0: දශම දෙකෙන් 98.4 හතරෙන්
1: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
2: we can see you there.

0: ಹಸಿಯದ ಪಾತ್ರೆ ವಿತ್ ಹಸ.
1: 2015 සිට මේ දක්වා වංචා දූෂණ වලට නඩු වැටුණු 15කගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු දේශපාලඥයෝ 20ක්. ගෝඨාභය, නාමල්, බැසිල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, චමල්, ශශීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුලටම නඩු. අපිට බැරි වෙයිද නැහැ මේක ගිනස් වාර්තාවක් දක්වා අරගෙන යන්න නේද? ලෝකේ නඩු වැඩිම පුදුම පවුල හැටියට.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: හොඳ හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
4: මේ ලෝකෙ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකෙ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
3: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
4: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
3: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැසන හතට සිය තහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, කිරි සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: After A-levels, Sri Lanka's top 5 tech graduate connect venna. SLIT Faculty of Computing samagekatu venna. Apply karanna, pivisenna. www.slit.lk. SLIT, evolve beyond.
8: Parampara gananawak, api upava balagenbowa. Eha meha nupenna vidyak athule thibunu. Ape namaya usas tattwaya upa obe jeevithaye taram vishwasakala. Dinen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala. Gini rakawarane jaathika surakshita karanaya. Kalani fire shield purple wire. Then virinda.
9: සංගීත කනවා සංගීත කන
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
12: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක

0: ලැබුණු විශ්වාසය Douglas Sons.
1: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP Leasing. අද තමයි හොඳම දවස.
2: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
3: සියතා Between Lady Miss World Sri Lanka 2026
2: ශ්‍රී ලංකේ රූරජනයා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
3: සියතා Between Lady Miss World Sri Lanka 2026 උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
4: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුයි. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
5: Enchanta. The fragrance of French romance.
6: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
7: Sayanika piligat nishpadanayak nisa thamai mama Offmark Slim and Radiance liquid collagen ek recommend karan.
8: Offmark premium collagen pehapath nirogi sihin sirurak.
9: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
10: We can see.

0: क्या था टॉप स्टोरी।
1: मेट्रो बस රථයකට හානි කළ රියදුරේ කත්අඩංගුවට කැස්පෑව කොළඹ මාර්ගයේ මිරිස්වත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථ රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගාංක 128 තේ 10 වන හොරණ කොළඹ සුපෝකභෝගී බස් රථයක රියදුරේ. කහතුඩුව සිට කොළඹ බලා 10 වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථයේ පිටුපසින් පැමිණි අදාළ සුපෝකභෝගී බස් රථය කැස්පේ වහන්දියේ සිටම ප්‍රධාන ලාම්පු දැල්වමින් අනාරක්ෂිත ලෙස ඉස්සර කරමින් පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හොරණ පොකුණු ඉර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුත්කලේ. දැන් විදෙස් පුවතක්. 2016 අමරිකානු ජනාධිපතිවරණ සමයේදී හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට පවරන ලද නඩුව යළි විභාග කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. විදේශ මාධ්‍ය පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් විසින් සිය නීතිඥයන් මාර්ගයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනය යළි ඉදිරිපත් කර ඇති බවයි.
0: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.
6: We can

0: කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ඉතින් දැන් ඔබට හොඳම තීම නැසහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම තීම නැ කීල්ස් වතින්ම පමණයි. Kiehl's life එකම fresh.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ
5: පොලි. පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රලාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
7: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
8: Hotels Food City within 43 වන සංවත්සර සමරුවට මෙගාවට්ටම්. Enjoy සුතු පොල්තෙල් ඉතිරි රුපියල් 360යි. Golden Chicken Sausages Value Pack ඉතිරි රුපියල් 270යි. Elephant House Lemonade ඉතිරි රුපියල් 115යි. Diva Fresh Rose and Lime ඉතිරි රුපියල් 95යි. Hotels Food City.
9: After levels minds explore කරන්න ready the enroll BSc Honors Psychology degrees at SLIT. අදමයිදුම් කරන්න www.slit.lk. SLIT and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරය සාමූහික ශක්තිය.
10: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
11: අපි ආයේ හමු නොවෙන.
10: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
12: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
13: සින්දු සියතය අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ අංචාතරේ.
15: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
16: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
17: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවපු සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0117534406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
18: මිස් හොඩ්ද කූල්ද?
19: කූල්. මොකද මම හොට් නේ.
18: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදු යුත් වගේ
19: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
18: අඩේ මිස් සුදු කොච්චි.
20: Hot and spicy with Sudu Kochi.
21: Moli siyatama havasa dekata Sudu Kochita.
18: Miss, miss. Excuse me, miss.
19: No, no, no. Ummanang showtime ekedi vitarai.
22: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
17: 0732 370 370.
21: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.7

දෙකයි විනාඩි 34යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: Dubai cleaning saha housekeeping rakya kanta pirimide pirisatama
1: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
0: Kurunagala NK Global Edge videsh rakya ayatanaya 0372 372 370
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
3: අහසින් වැටෙන එක
2: ඔව් කියනකො අහසින්
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්
2: කියනකො
3: අර අහසින් වැටෙන එක දිනක්
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස් ගන්න එපා අහසින් වැටෙන එක දිනුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678
17: ඕනම කැම temperature කරගන්නට නියම බටල්වත්තපට
18: real mapat experience එකකට නැල්වත්තපට
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රටය David Pierce e-mobility වෙතින් 0114700550
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
21: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
23: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
24: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්
25: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
26: Let's Vietjet
23: David Pierce Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
28: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
29: Avance Ticken Ticka Pay.
30: Freelance Obavinwinma Nirmanayakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access saha tawat bohu de
31: adama combank.lk weta pivisenna
32: taj milan
33: pasta europe pitwala gune piri
34: milan pasta
35: obe pawule aahara welata ekkaragena
36: obe daluwa star kenek
37: kara taj milan pasta
38: kawudath kaagir nivase palamu rak warnaya acl fire guard wire then dam patin acl fire guard wire flame retardant pramitiye purogamiya
39: dulux aquatic dam protect waturata lang wennwat ba ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
40: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels
41: 98.2 98.4

0: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
1: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
0: ඔයත් පොකට් මනි අහනවද?
2: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
0: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
3: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
0: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
0: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි
3: අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොලේ.
9: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pierce Motor Company Private Limited within Amatanna 0114 700 600.
10: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
13: දත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire දැන් දම්පාටින්. ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමි.
14: After levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දන්මයදුම් කරන්න www.slit.lk slit evolve beyond
15: kagil's food city satyanti adu mamila perliya lokulunu kilogram ekak verendapula mila rupiyal 320යි අපේ මිල රුපියල් 300යි අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
16: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්
17: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
16: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
17: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
18: ඔටෝ බාත්යා පවති සෑමදා.
19: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
20: Siyatha Between Lady Miss World Sri Lanka 2026
21: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
20: Siyatha Between Lady Miss World Sri Lanka 2026
22: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
23: ටයිටල් ස්පොන්සර්
24: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
25: එන්චාන්ටර් The fragrance of French romance.
26: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, 1

0: solution සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම off mark slim and radiance liquid collagen එක recommend කරන්නේ
1: off mark premium collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්
2: Aliya resort and spa Sigiriya proud hospitality partner indulge in an experience that is authentically Sri Lankan
3: theater tele dipaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
3: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
4: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
6: 98.2 98.4

0: थिएटर टॉप स्टोरी।
1: රියාද් වෙත සිදු කරන ශ්‍රී ලංකන් ගුවන්ගමනත් හිටුවයි. සෞදි අරාබියේ රියාද් වෙත ක්‍රියාත්මක කරන සියලු ගුවන් ගමන් ලබන 18 වෙනිදා දක්වා හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. ඒ රියාද් ගුවන්තොටුපළේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු බවට තක්සේරු කිරීමෙන් පසු නැවත ගුවන් ගමන් ආරම්භ කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ. සෞදි අරාබියේ සිවිල් ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර හෙළා දකින බව රාජ්‍ය සඳහන් කළා. ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන් වෙත බලවත් ශෝකය පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද අමාත්‍යාංශය සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සෞදි අරාබි රජයට සහ ජනතාවට සිය සහයෝගිතාව පළ කරන බවයි. උත්සන්න වෙමින් පවතින ආතතීන් සමනය කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ. සාධනීය සංවාදයක නිරත වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළා.
0: සියට ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: අම්මෝ අනේ, මුළු ඇඟම රිදෙනවා ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒ මොකෝ අනේ?
2: ඒ මොකෝ තමයි, ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැසිඩි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
2: We can.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස්ලාගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරන්න ඕන මෙච්චර ගණන්්‍යම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 492 492 3 27 77

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නා කීල්ස් වෙතින්ම පමණයි කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: ආසිනා මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
5: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
9: සුබ දවස.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: ටැංකි
9: වැඩි වෙලා. අංක 3යි ලග්නේ ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
10: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
13: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
14: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
13: ඔයත් පොකට් මනි අහනවද?
14: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
13: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
15: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
13: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
15: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
13: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
16: සියත පොකට් මනි
15: අනුග්‍රහය.
17: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
19: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාදී මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකී.
20: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
21: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
22: mama dakala hanguna ne
23: hanguna man man me kalu wenaka metentala hiti
21: kalu sudu saha patali charita ekama vediyaka ekata mona gahena dumbillin pirinagarayak
24: mate ehema onna yaki mate ehema onna man me mihala kasada wenaganna ne
21: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
25: සියත ටීවී තුලින් වීකෙන්

0: වෙලාව හවස 2:26.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රටය බජාජ් 230 236 මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සිතින්.
7: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
8: සුදු පාට මල් ආදරයට දෙන්නේ නැහැ.
10: එක ආදරේ පටල ගන්න එපා.
8: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
10: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
8: තේරුම් ගැනීමයි සැනසීමයි.
10: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: Kiehl's within then ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Kiehl's within පමණයි. Kiehl's life එකම fresh.
2: නොතරයේ පෙරලි කරන NLB Mega Power. දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි remote රතයක්. දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
3: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
4: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD fox David Peiris Motor Company Private Limited within amathanna 01114700
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: කරන්න මේ ලෝක අපි ජීවත්වෙන අවුරුදු සීයයි අපේ නම් අවුරුදු දාහක් පවතින්න වැඩ කරන්න ඕන කියලා.
1: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම්ගේ දවසට.
0: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්න ඕන.
1: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
3: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 21 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියත Between Lady Miss World Sri Lanka 2026
6: ශ්‍රී ලාංකේය රූ රැජිනියන් අභිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
7: Siyatha Between Lady Miss World Sri Lanka 2026
1: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyatha TV Balanna
3: Title Sponsor
8: Obe Samata Digurana Deepthaya Twin Gala Ganna Between Lady Racer Ekata Adama Maruwa Between Lady Obat Sanin Didulanna
9: Enchanter The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
12: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
13: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
14: Anuwatai dashma deken. Anuwatai dash

0: क्या था टॉप स्टोरी।
1: පොලිසියට පහර දීමේ චෝදනා මත 4 දිනක අත්අඩංගුවට. මාතලේ යටවත්ත ප්‍රදේශයේදී පොලිසියට පහර දීමේ චෝදනා මත පුද්ගලයන් 4 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. යටවත්ත ප්‍රදේශයේ නිවසක සාදයක් පවත්වා තිබුණේ ඊයේ රාත්‍රියේදී. ඉන් අසල්වැසියන්ට පීඩාවක් සිදුවන බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ල අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී තිබුණේ සාදයට සම්බන්ධව සිටි පිරිසක් විසී. ඉන්තුවා ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ යටවත්ත රෝහල වෙතයි. සැකකරුවන් ගම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ත් 42ත් අතර වයස්වන පසුවන්නන්. ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මත්පෙති, හෂි සහ කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයන් 12 දෙනෙකු නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් පිරිසක් සාදයක් පැවැත්වීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී කාමර කුලියට ලබා දෙන ස්ථානයක කාමර දෙකක් වෙන් කර මෙම සාදය පැවැත්වීමට සූදානම් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් තරුණයන් කටුනායක, දියසෙන්පුර, මීගමුව, මැදිරිගිරි යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්නන්.
0: අනුග්‍රහය
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

0: Loucão AD. Loucão AD.
1: සෙනසුරාදා හවස් වරුව කියලා කියන්නේ අලුත් දේවල් ගොඩක් ඔළුවට දාගන්න පුළුවන් වෙලාවනේ සප්න. සුබ සන්ධ්‍යාවක් අදත් පුරුදු විදිහට වීස නැතුව ලෝකෙ වට යන්න අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ.
2: සුබ සන්ධ්‍යාවක් නිශාන්. ඊයේ දවසේදී විශේෂ සිද්ධියක් වුණා. මේක ලෝකෙම අවධානයට ලක් වෙච්ච සිද්ධියක්. නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු ඊයේ ප්‍රකාශයට පත් කළා. මේ පාර නොබෙල් සාම ත්‍යාග හිමි වුණේ හිමිකාරිණියකට, කාන්තාවකට. ඒ නම ඔබටත් බොහොම හුරුපුරුදු. අපි කියන්නම් විස්තරේ.
1: අසාමාන්‍ය විදිහට වංගු වංගු වංගු තියෙන ගහක් ඔන්න ලෝකේ වසරේ ගහ බවට පත් වෙලා තියෙනවා. මේක අලුත් වார்த்தාවක්. අපිට මේ තොරතුරු හම්බ වෙන්නේ එංගලන්තේ පැත්තෙන්.
2: සාමාන්‍යයෙන් සත්තු මිනිස්සු විවිධ ක්‍රියාකාරකම් කරනකොට ඒවට ගැළපෙන්න තමන්ගේ ක්‍රියාකාරකමුත් වෙනස් කරගන්නවා කියලා ඔබ අහලා තිබුණාට ඇත්තටම ඒ කතාව දැකලා තිබුණ නෑ නේද? අපි හොයාගෙන ආවා ඒ කතාවේ විස්තරේ.
1: මේ හැම විස්තරයක්ම හවස පහ වෙන්න කලින් අපි ඔබට කියනවා. ටිකටම ලෝකෙ වටේ අහන් ඉන්න. මම නිශාන්.
2: මම සප්න.

0: තයිලන්ස් ගැන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77. Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
4: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
7: පුතේ කන්නාඩි අමතක වෙලානේ
8: අම්ම සල්ලි දාන්නද
7: සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජ
9: Bajaj Pulsar N160 Superim Performance Superim Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited Vithin Amatanna 0111 400 600

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චප්පාරේ
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
5: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
4: ඔයත් පොකට් මනී අහනවද?
5: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
4: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
2: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
4: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
2: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
4: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් PDB minus stable outlook බලපතරාදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: 2026 වසරේ නොබෙල් සාමත්‍යාගය හිමිවන්නේ කාටද? කාටද ඊයේ කිව්වා? මේ විදිහට නම් ප්‍රකාශ කරලා තියෙන්නේ කාලෙකට කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ හිටපු මහා කොමසාරිස් වරියක් වන නවනීතම් පිල්ලේට. ඔබට හුරුයිනේ දේ නම? කොහේ හරි ඇහිලා තියෙනව නේද?
1: ඔය නම මීට කාලෙකට කලින් අපේ රටේ දේශපාලන වේදිකාවෙත් වැඩිපුර කතා වෙච්ච නමක්. ඇය තමයි මානව හිමිකම් කවුන්සලේ, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලේ හිටපු මහා කොමසාරිස් වරියක් විදිහට කටයුතු කරපු කෙනා. මෙයා ලෝක සාමය වෙනුවෙන් කරලා තියෙන දැවැන්ත කැපකිරීමට අගය කිරීමක් විදිහට තමයි ඇයට මේ අවුරුද්දේ නොබෙල් සාම ත්‍යාගය ලබා දෙන්න නොබෙල් ත්‍යාග කමිටුව තීරණය කරලා තියෙන්නේ. ඊයේ තමයි මේක නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ. දැන් ඔබ කල්පනා කරයි මෙයාට කීයක් විතර හම්බෙනවද මේකට කියලා. නොබෙල් සාම ත්‍යාග විදිහට මෙයාට හම්බෙනවා ඇමරිකා ඩොලර් මිලියන 1.2ක ත්‍යාග මුදලක්. ලේසි පහසු නෑ නේද? අපේ රටට හම්බුණා නම් නිසා ණයක් ගෙවන්න තිබුණා.
0: ඒකනේ වැඩේ. කියන්නේ පහුගිය යුද්ධ කාලේ ඇය ගැන අපි නිරන්තරයෙන් කතා කරා. ඇයට චෝදනා පවා එල්ල වුණා අපිට විරුද්ධව මානව හිමිකම් චෝදනා එල්ල කරනවායි කියලා.
1: නවනීතම් පිල්ලේ කියලා කියන්නේ 125 වන නොබෙල් සාම ත්‍යාග ලාභිනිය. මෙයා ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් තියෙන අප්‍රිකානු ජාතික කාන්තාවක්. මෙයා අප්‍රිකාවේ නීතිඥවරියක්. එයා නීති වෘත්තිය ආරම්භ කරලා තිබුණේ 1967 අවුරුද්දේදී. විශේෂ දේ කියන්නේ නවනීතම් පිල්ලේ තමයි දකුණු අප්‍රිකාවේ මහාධිකරණයක සේවය කරපු පළවෙනි කළු ජාතික කාන්තාව විදිහට ඉතිහාසයට එක් වෙන්නේ.
0: ඒ වගේම රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධානියා විදිහට කටයුතු කළේ මේ කියන නවනීතම් පිල්ලේ.

දවස 3 විනාඩි 31යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya. Dubai cleaning saha housekeeping rakiya kanta pirimida pirisatama.
1: Sielu pahasukam nomile avurudu 40ට adunam adama katha karanna.
0: Koronagala NK Global Edge Videsh rakiya ayatanaya 0372 372 370.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
2: වත්. ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්තපත real mapat experience එකකට නල්වත්තපත
17: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රටය David Pieris e-mobility වෙතින් 0114700550
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
19: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
21: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
0: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
1: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
22: let's be a jet
21: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
23: Nidas Pansika, Aduma Masika Parikyakata, Audio System Mega Karaganna.
24: Avance Ken Pona Deyak Adagivanna Ganna.
25: Avance Ticken Ticka Pay.
26: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
1: අදම combank.lk වෙත පිවිසෙන්න.
27: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
28: Taj Milan Pasta.
29: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
30: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
2: කිසිම චාන්ස් එකක් නැහැ.
3: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: සප්න ඉතාගන්න බැරි විදියට වංගු ගහපු ගහක් බ්‍රිතාන්‍ය වසරේ ගහ විදියට නම් කරලා තියෙනවා.
1: දැන් ඔබ කල්පනා කරයි මොකද්ද මේ ගහ කියලා. මේ ගහ අවුරුදු 150ක් විතර පැරණි ගහක්. මේක එල්ම් වර්ගයේ ගහක්. මේ ගහ තියෙන්නේ උතුරු අයර්ලන්තේ. දැන් මේක බ්‍රිතාන්‍ය වසරේ ගහ විදිහට නම් කරලා තියෙනවානේ. මේ විදිහේ ජයග්‍රහණයක් උතුරු අයර්ලන්තේ ගසක් දිනාගත්ත පළවෙනි අවස්ථාවත් මේක. ඒකත් ඉතින් මේකේ විශේෂත්වයක්. මේ ගහ හැඳින්වෙන්නේ බ්‍රෙන් ට්‍රී කියන නමින්. ඒ විදිහට තමයි මේක බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ. මේක උතුරු අයර්ලන්තේ කවුන්ටි ඩවුන් ප්‍රදේශයේ තියෙන නිව්කාසල් කියන නගරේ ප්‍රධාන වෙරළබඩ මන්තීරුවේ තමයි පිහිටලා තියෙන්නේ.
0: වුඩ්ලන්ඩ් ට්‍රස්ට් සංවිධානය අවුරුද්දකට සැරයක් සංවිධානය කරන මේ තරඟයෙන් මහජන ඡන්දයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න මේ ගහ සමත් වෙලා තියෙනවා කියලා තමයි BBC කියන්නේ.
1: මේ ගහේ විශේෂත්වය තමයි මේකේ පිහිටීම. මේක වංගුවක් විදිහට තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අවුරුදු 150 පුරා මේ ගහේ ඔරොත්තු දීමේ හැකියාව සුවිශේෂී තත්ත්වයක් කියලත් විද්‍යාඥයෝ සඳහන් කරලා තියෙනවා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: After Elwells construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit bsc honors quantity survey in degree එකට enroll වෙන්න. apply කරන්න www.slit.lk. slit evolve beyond.
3: aluminium මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. aluminium උත් ඒ වගේ තමයි.
5: aluminium ඕන තරම්. alumex නම් ඉස්තරම්.
6: වාර්තා පිට වාර්තා tabana කෝටි 8 NLB දනට තහන ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: පුතේ කන්නාඩි අමතක වෙලානේ
8: අම්ම සල්ලි දාන්නද
7: සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා හොඳම තැන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
10: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි
11: අද කෑමක නම් කෑම රසටම තිබුණා
12: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා
13: කාගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි අපේ මිල රුපියල් 300යි අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
14: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
15: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ව දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
16: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
17: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
18: නෙනේනා තොරුමා ඉන්න දෙනුඹ ගාවි.
16: රැයක් පුරා විඳින පැයක්.
17: රැදායයි.
16: ගීතයයි. සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
19: අනේ මෙහෙම නුනන
20: හරි කියන්නේ ඉතින්
21: සංගීත කනවා මොකද කෑවෙන්නත් දවල්ද සංගීත කන්න
22: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
23: අනුග්‍රහය
24: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
25: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
26: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
27: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
28: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
29: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
28: ඔයත් පොකට් මනී අහනවද?
29: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
28: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
30: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
28: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
30: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
28: සතියේ දවස් 5ෙම උදේ

0: ප හයිකාලට සියත පොකට් මනිය හන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: क्या था टॉप स्टोरी।
1: बांधनाकार रेगुलासी संशोधने खिरी में कमिटो रेस्वे බන්ධනාකාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී සංශෝධන සඳහා වන ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම සිදු කළේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානයක්කාර විසින්. සාකච්ඡාව සඳහා කමිටු සභාපති බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර ඇතුළු පිරිසක් එක්ව සිටියා. කමිටුව පත් කළේ ජනාධිපති අනුර කුමාර් දිසානායක සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවෙන් පසුවයි. බන්ධනාගාර ආක්ෂා පනතේ නීති රෙගුලාසි සහ ආක්ෂා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම කමිටුව විසින් සිදු කරනු ඇති. බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පොතක්. හැටන් ගම්පොල ප්‍රධාන මාර්ගයේ රථවාහන දහවනය ගැරණියල්ල ප්‍රදේශයෙන් එක් මන්තීරුවකට සීමා වී තිබෙනවා. ඒ නායාමක් හේතුවෙන් එම ස්ථානයෙන් රථවාහන දහවනයේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
2: මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැ නේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව්නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: Weekend Theater.
7: අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: නිරන්තරයෙන්ම ඉන්දියාවයි ලංකාවයි අතර ප්‍රශ්න ඇතිවෙන නමක්නේ කච්චති දූපත. මේක කාලෙකට කලින් ඉන්දියාවට අයිති වෙලා තිබිලා පස්සේ සිරිමාව බණ්ඩාරනායක අගමැතිනියගේ කාලෙ මේක සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ලංකාවට හම්බ වුණා. දැන් ඉන්දියානු ධීවරයෝ නිරන්තරයෙන් අපේ මුහුදු සීමාවට ඇවිල්ලා ඇති කරගන්න විවිධ ප්‍රශ්න නිසා මේක ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකම්ම ඇදිලා ගියා. හැබැයි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා මේ කච්චති දූපත සහ ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය පිළිබඳව.
1: ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තිබුණේ කච්චතේ දූපත ශ්‍රී ලංකාවට ලබා දීම ඉන්දියා ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දුවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. හැබැයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ මේ සම්බන්ධයෙන් වෙනස්ම තීන්දුවක්. ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ඉන්දියාවේ ධීවරයෝ ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා එම ධීවරයන් දැනුවත් කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා. මේ නියෝගය නිකුත් කළ තිබුණේ ඉන්දියාවේ මධ්‍යම රජයටත්, ඒ වගේම තලපති විජේ නායකත්වයේ දරන තමිල්නාඩුවේ ප්‍රාන්ත රජයට. ඒ විතරක් නෙමේ, ශ්‍රී ලංකාව තමන්ගේ වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කළ තියෙනවා කියලත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වලා දුන්නා.
0: හරි ලස්සන කතාවක් කිව්වා මේ නඩුව විනිශ්චය කරපු විනිශ්චයකාරවරයා. ඔහු කියනවා පහුගිය දවසක ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන පිරිසුදු බව සහ ශ්‍රී ලාංකික ජනතාව පෙන්නුම් කරපු වගකීම් සහගත හැසිරීම නිසා, වගේම පරිසර පද්ධතියේ තියෙන හිතකාමී ප්‍රවේශය හින්දා ලංකාවේ වෙරළ කලාපයට මත්ස්‍ය උණත් වැඩිපුර ඇවිල්ලා ඉන්න කැමතියි කියලා. ඉතින් ඒ පිරිසුදු බව ඒ විදිහට ආරක්ෂා කරගන්න එකෙන් ඉන්දියාවට පාඩමක් අරගන්න පුළුවන් කියලා ඔහු වැඩිදුරටත් කියලා තිබ්බා. හරි අපූරු තීන්දුවක්. සාමාන්‍යයෙන් වෙන්නේ වැඩේ අනිත් පැත්තට කරගෙන එක. හරිම සාධාරණ තීන්දුවක් තමයි මේ ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා ලබා දීලා තියෙන්නේ.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
8: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු පතක් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: කාගිල්ස් වුඩ් සිටි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගිල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. කාගිල්ස් වුඩ් සිටි.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, Number 221, Dharmapala Mawata Kolamba 7.
15: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
16: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: සුබ දවසක්.
19: අලුත් වෙලා.
18: පහසු වෙලා.
19: තැඟි වැඩි වෙලා.
18: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
19: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
18: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුවට බෙගා වට්ටම්. ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. කොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. විවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 230යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉතිරි රුපියල් 180යි. කාගිල්ස් ෆුඩ් සිටි.
19: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
20: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
19: ඔයත් පොකට් මනී අහනවද?
20: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිලන්න.
19: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
13: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
19: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
13: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
19: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
13: සියත පොකට් මනී අනුග්‍රහය.
21: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහායකකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි.
22: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
23: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
24: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
23: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
24: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: මේ දවස්වල ඉන්දුනීසියාවේ ලැව්ගිනි ඇති වෙලා සප්න.
1: ඉන්දුනීසියාවේ මේ විදිහට ලැව්ගිනි ඇති වෙලා තියෙන නිශාන් ප්‍රධාන කරුණු දෙකක් ඉඳලා. එකක් තමයි ඉන්දුනීසියාවේ සමාගම් සහ ගොවියෝ තමන්ගේ වගා කටයුතු කරන්න වනාන්තර ගිනි තියෙනවා. මේකින් හින්දා ඉන්දුනීසියාවේ ලැව්ගිනි වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි මේ එල්නිනෝ තත්ත්වය තියෙන හින්දා මේ ලැව්ගිනි පැතිරෙන්න ඒක ලොකු දායකත්වයක් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් ඔබ දන්නවනේ ලැව්ගින්නක් ඇති වුණාට පස්සේ විශාල දුමක් වාතයට නිකුත් වෙනවා. මේකෙන් ප්‍රශ්නය ඇවිදilla තියෙන්නේ ඉන්දුනීසියාවට විතරක් නෙවෙයි එකයි විශේෂත්වය.
0: අසල්වැසි රටවල් වෙච්ච මැලේසියාව, එතකොට සිංගප්පූරුව වගේම පිලිපීනටත් මේ දුම පැතිරිලා ගිහිල්ලා තියෙනවා. වායු දූෂණ දර්ශකයේ 180 සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙන නිසා මේ ප්‍රදේශවල තියෙන පාසල් සේරම වහන්නත් බලධාරීන් නියෝග කරලා තියෙනවා සප්න.
1: සිංගප්පූරුවේ වායු දූෂණය මේ වසරේ මෙතෙක් වාර්තා වෙච්ච ඉහළම මට්ටමට පැමිණිලා තිබෙනවා. ඒක අගයක් විදිහට ගත්තොත් වායු දූෂණ දර්ශකයේ 170ක අගයක් සිංගප්පූරුවේ වායු දූෂණය සටහන් වෙලා තියෙනවා. නිශාන් මේ තත්ත්වෙ හින්දා සිංගප්පූරුවේ පැවැත්වෙන ෆෝමියුලා 1 මෝටර රථ දහවන තරගාවලියටද බලපෑම් එල්ල වුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඔබ දන්නවද ඉන්දුනීසියාවේ මේ වන විට හටගෙන තිබෙන මේ ලැව්ගිනි තත්ත්වය තමයි 2015 අවුරුද්දෙන් පස්සේ එරට ඇතිවෙච්ච දරුණුතම ලැව්ගිනි තත්ත්වය.
0: තමන්ගේ වාසය ගැන විතරක් හිතුවොත් එහෙම මුළු රටක් ගිනි ගන්නවා කියන්නේ ඔන්න ඕකටයි.

0: වෙලාව හවස 4:30.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: Heels within දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Heels within පමණයි. Heels, life එකම fresh.
3: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
5: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
6: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
7: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
6: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
7: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
6: තේරුම් ගැනීමයි සැනසීමයි.
7: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: පස්සෙත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු තින්.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: Heels within then ඔබට හොඳම තීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 2.5% සඳහා 125 වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130 වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Heels within ම පමණයි. Heels life එකම fresh.
4: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
5: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
4: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
5: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
6: Sri Lanka tour of Pakistan 2026.
4: Devu movies sai visatarangaya. Hater samasa haya itihasika.
7: Seeta TV tulin sajeeviva.
4: Dilna cricket nan seeta tamai. Seeta tamai.
8: Mena prashne. Me athirin lowa gæmuruma miridiya vila lesa salakenne. 1. Baikal vila. 2. Superior vila.
9: Baikal vila.
10: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න. හෝමාගමේ හෙසඳු රශ්මික ගියසිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
11: Yatha Pocket Money.
10: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩ නිසා සමහර සත්තුන්ට තමන්ගේ ජීවිතේ තමන්ට ගැළපෙන විදිහට තමන්ට කැමති විදිහට ගත කරගෙන යන්න බෑ. ඒයට සිද්ධ වෙනවා තමන්ගේ දේ වෙනස් කරගන්න. ඔන්න නේපාලයෙන් අපිට එහෙම කතාවක් අහන්න ලැබුණා.
1: හිමාලයේ කඳුකර වනාන්තර ආශ්‍රිතව ඉන්නවා මොනල් කියලා පක්ෂිය. මේ පක්ෂිය හරි වැදගත්. ඒ වගේම හරි ලස්සන පක්ෂිය. මේ පක්ෂිය ගැන විවිධ ජනප්‍රවාද පවා බැදී තියෙනවා. මේ පක්ෂීන්ගේ ජීවන රටාව පිළිබඳව පර්යේෂකයෝ පහුගිය කාලේ පර්යේෂණ ගණනාවක් සිද්ධ කරලා තිබෙනවා. එතනින් අනාවරණ වෙච්ච කාරණයක් තමයි මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාමත් එක්ක මේ පක්ෂීන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වෙමින් පවතිනවා කියන එක. ඒ විතරක් නෙමේ මේ පක්ෂීන්ගේ සන්නිවේදන කටයුතු වලටත් මිනිසුන්ගේ මේ අධික ශබ්දය ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් බාධාවක් වෙලා තියෙනවා කියලත් මේ පර්යේෂණවලදී අනාවරණ වෙලා තිබුණා.
0: මිනිසුන්ගේ වැඩ හින්දා ඇති වෙලා තියෙන මහා ශබ්ද හින්දා තමන්ට අනිත් අයට කතා කරගන්න විදිහක් නැහෙනේ. ඉතින් මේ කුරුල්ලෝ කරලා තියෙන තමන්ගේ වොයිස් එකේ තියෙන පිච් එක වෙනස් කරලා තියෙනවා. ඔන්න ඕක තමයි මේ පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සද්දෙට වඩා සද්දෙන් කෑ ගහලා මේගොල්ලන්ගේ කටහඬේ ස්වභාවය වෙනස් වෙලා. බලන්නකෝ නේද? ඒගොල්ලෝ ඒගොල්ලෝ කතා කරද්දිත් කියනවා ඇති බලන්නකෝ අපේ වොයිස් එක වෙනස් වෙලා නේ නේද? ඉතින් අනුන්ගේ වොයිස් වෙනස් කරන්න ඔබේ වොයිස් එක පාවිච්චි කරන්න එපා. අපි ලබන සෙනසුරාදා හවස 3ට ලෝකෙ වටේ රවුමක් යක් වීසවෝනෙත් නැහැ නේද? මම නිශාන්.
1: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
3: මේ ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
2: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
3: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
2: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැසන 7ට සියත අහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
5: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 01114700
6: After levels locate top 2% researchers like Iganaganna Slit BSc Honors Biotechnology degree ekata enroll wenna Pivisenna www.slit.lk Slit evolve beyond
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි කිරි සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
8: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
9: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
8: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
9: ඒක නෙමිස් අපිට බය නැතුව විකුණන්න

0: අදට සංගීතකන්
1: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
4: හොඳම

0: यह था टॉप स्टोरी।
1: පොලිසියට පහර දීමේ චෝදනා එල්ල වූ සැකකරුවන් රිමාන්ඩ්. මාතලේ යටවත්ත ප්‍රදේශයේදී පොලිසියට පහර දීමේ චෝදනා මත අත්අඩංගුවටගත් පුද්ගලයන් 4 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් යටවත්ත ප්‍රදේශයේ නිවසක සාදයක් පවත්වා තිබුණේ ඊයේ රාත්‍රියේදී. ඉන් අසල්වැසියන්ට පීඩාවක් සිදුවන බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී තිබුණේ සාදයට සම්බන්ධව සිටි පිරිසක් විසින්. ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ යටවත්ත රෝහල වෙතයි. සැකකරුවන් ගම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ත් 42ත් අතර වයස්වල පසුවන්නන්. දැන් තවත් දේශීය පොතක්. සෞදි අරාබියේ මරණ දඬුවම නියමව සිටින අනුචන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එරට ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් අනුචන් සිවරාසා හමු වී තිබුණේ රියාත් සිට කිලෝමීටර 450ක් දුරින් පිහිටි දමාම් බන්ධනාගාරයේදී. එහිදී ඔහු අනුචන් සිවරාසා සමග පුළුල් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අනුචන් සිවරාසාගේ අවශ්‍යතා පිළිබඳවද කරුණු විමසා ඇත්තේ තානාපතිවරයා විසින්. අවශ්‍ය කොන්සියුල සහ නීතිමය සහාය ලබා දීමට සූදානම් බව තානාපතිවරයා දැනුම් දුන්නා. ඔහු සඳහන් කළේ අනෝජන් සිවරාසාගේ යහපැවැත්ම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරන බවයි. තානාපතිවරයා දමාම් බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරයාද හමු වුණා. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත Top Story. අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේ ජපන් බැටරිය 98.2 98.4

0: ප්‍රගතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, I'm Shenya. Foreign campus ekak igena ganawa kiyanne mage thibba lokuma heene. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukutma nathuwa. Hita ganawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan una.
11: Jeevithaye vinash karana heenata danma katha karanna. Global University Partners. 0.7188 0.92 0.7177 777.
12: Kiehl's within then ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක් Elephant House Lemonade liter 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Kiehl's within පමණයි Kiehl's life එකම ෆ්‍රෙෂ්

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
2: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
1: ඔයත් පොකට් මනී අහනවද
2: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න
1: බලමුකො බලමුකො මාත් මැසේජ් එකක් දැම්මා
3: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි
1: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩකේ 9යි 1යි 0714151 151ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි.
3: අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකින්
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
10: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
11: මාවද කර හැංගුණානේ
12: හැංගුණා අම්මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙන ගන්න නෑනි.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.

0: We can theater.
1: Theater, Divine Natura.

0: දැන් වෙලාව හවස 5යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස්. පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011157 4406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: After levels psychology biomedical science and nursing study karanna altia samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
5: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
4: koronagala nk global edge videsh rakya ayatanaya 0372370370
6: dorakulu erena mataka seppo
7: minissu harima lobai tamanta dælunu tamanma dælunu aya langata venaya lang wenawa
6: jeevithe ayavaya piyawana ගීපද සාක්කි.
8: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
1: නෙනා තොරුමා ඉන්න දනුඹ ගාවි.
6: රැයක් පුරා විඳින පැයක්.
9: රැදායයි.
6: කීදායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අන්න.
5: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්.
10: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
13: ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
14: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
15: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
16: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
17: මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
14: බයිකල් විල
18: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමී හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
19: පොකට් මනි
18: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
5: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
3: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
5: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
14: Sri Lanka tour of Pakistan
6: 2026.
1: දෙවි මොබිස්සයි විස්තරංගය හෙට සමස 6:30 සිට
2: සියත TV තුලින් සජීවීව.
1: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
2: Weekend
7: Seata Divine Apurah.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
2: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
3: මේ ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
2: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
3: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
2: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
5: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බත් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
6: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
5: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
6: අඩුයි?
7: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
8: පේනවා පේනවා.
5: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partners-ලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
7: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
9: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school apply කරන්න. පිවිසෙන www.slit.lk slit evolve beyond.
12: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනදි තහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් ඇති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටක් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්ති අඩුම මිල පෙරළිය. ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි. අපේ මිල රුපියල් 300යි. අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා. තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු බන්ධනාගාර රෙගුලාසි සංශෝධන කමිටුව රැස්වී පොලිසියට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ් සෞදිය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමනක් හිටුවයි පාරිභෝගිකයන් අපහසුතාවට පත්කරන ඉන්ධන සමාගම්වලට එරෙහිව පියවර කරපොතු විරෝධතා කරුවන් අත්අඩංගුවට
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.1

0: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LB Finance දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LB Leasing. අද තමයි හොඳම දවස. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
5: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
5: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
0: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LB Finance. දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
7: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
8: Kiehl's within දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade liter 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා fresh දීමනා Kiehl's within පමණයි. Kiehl's. Life become fresh.
9: සංගීත කනවා සංගීත
10: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
0: දවස ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4 සියත දෙවයි.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: දැන් වෙලාව හවස 6යි විනාඩි 30යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දිවයින පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බන්ධනාගාර රෙගුලාසි සංශෝධන කමිටුව රැස්වේ. පොලිසියට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්. සෞදිය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමනක් හිටුවයි. මෙට්‍රෝ අනතුරට ලක් කළ රියදුරෙකු අත්අඩංගුවට. කැරපොතු විරෝධතා මර්ධනය ඇරඹේ.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS සිල්වෙතින්.
1: බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත් කාලීන කිරීමට පත්කළ විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී සංශෝධනය සඳහා වන ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම සිදු කළේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්. සාකච්ඡාව සඳහා කමිටු සභාපති බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර ඇතුළු පිරිසක් එක්ව සිටියා. කමිටුව පත්කලේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවෙන් පසුවයි. බන්ධනාගාර ආක්ෂා පනතේ නීති රෙගුලාසි සහ ආක්ෂා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කමිටුව විසින් සිදු කරනු ඇති. බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සිරදඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වුණා. පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මගුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍යක්‍රියාවක්ද පැවැත් වූ බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. ලබන 15 වනදා පාගමන කොළඹට ලගාවීමට නියමිතයි. ඥානසාර හිමියන්ට සාධාරණය ඉටුකර ගැනීම සඳහා පාගමන ක්‍රියාත්මක කරන බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.
5: පාගමනින් අපි මේ අදිෂ්ඨාන අරන් ඥානසාර හාමුදුරුවන් වහන්සේ සිරගත කර සිටින තැන දක්වා අපි පාගමනින් ගමන් කොට අපිට ජම්පරය ඇඳුවත් අපි මේ සටන අත් නොහැර උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් සටන් වදින බව සපතකොට අපි කියා සිටිමින්.
1: මේ පාගමනට එක් වූ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරත්න හිමියන්.
6: අපේ මේ වෑයම උත්සාහය, මේ අරහත් ධජය, මේ ශාසනය තුරතුරු, මේ ලක්දිව තියෙන තරු, මේ දළදා හඳුරු වැඩෙන්න තුරු, මේ ශාසනය අවුරුදු 10,000 ගානක් පවතින්නට ඕනෑ. ඒකයි අපේ අධිෂ්ඨානය.
1: රටට ප්‍රයෝජනවත් පුරවැසියෙකු නිර්මාණය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ හබරණ පැවති උත්සවයකට එක් වෙමින්.
7: අපි මේ අලුත් විෂයමාලාව 6 වසරට ඉඳන් අපි හඳුන්වා දෙන කනිෂ්ඨ ද්විතීක විෂයමාලාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ රටට ප්‍රයෝජනවත් හොඳ පුරවැසියෙක් නිර්මාණය කරන්න. අලුත් විෂයන් හඳුන්වා දීලා තියෙනවා. ව්‍යවසායකත්වය, මූල්‍ය සාක්ෂරතාවය අපි හඳුන්වා දීලා තියෙනවා. පරිසරයට ආදරය කරන්න පුළුවන්, සෞන්දර්ය අගය කරන්න පුළුවන්, සෞන්දර්ය විෂයන්වල වටිනාකමක් දැනෙන්න පුළුවන් දරුවන් අපි බිහි කරන්න. ඒකට අවශ්‍ය විෂයමාලාව අපි හඳුන්වා දෙනවා. අපිට අවශ්‍ය ආර්ථිකව දියුණු මනුස්සයෙක් විතරක් නෙවෙයි, සෑම අතින්ම දියුණු කෙනෙක්, මනුස්සකම් තියෙන කෙනෙක්, ගුණධර්ම තියෙන කෙනෙක්, සාමූහිකව වැඩ කරන්න පුළුවන් කෙනෙක්.
1: ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
8: ලංකාවේ ආණ්ඩු ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කළ යුතුයි කියන කාර්යභාරය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ තියෙන දෙයක්. එය නැති කරන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නේ. ඒක නිසා තමයි අලුත් සංකල්පයක් ගේන්නේ ආගම රාජ්‍යයෙන් ඉවත් කරන්න ඕනේ කියලා. ඒතර ආගම රාජ්‍යයෙන් ඉවත් කරනවා කියලා කියන්නේම අපේ ආගම සම්පූර්ණයෙන් විනාශයට පත් කරන දැනකට තල්ලු කරන වැඩක්. ඒ නිසා විශේෂයෙන් මහානායක මාහිමි පාණන් වහන්සේලාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා, කරුණා කරලා මේ රටේ නැවත මේ සංඝ සමාජය පිරිසුදු කරන වැඩපිළිවෙළක් ගේන්න.
1: රට තුළ ජාතිවාදය ඇතිවීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ.
3: විවිධායට විවිධ සැලකිලි ලැබෙනකොට මේක ජාතීන් මට්ටමින් හිතන තත්වයකට පත් වුණොත් ප්‍රශ්නය බරපතල වෙනවා. එහෙම වුණොත් ජාතිවාදය ඇවිස්සෙන්න පුළුවන් රට ඇතුලේ. ඉතින් මේ වගේ සිද්ධි වෙන්න ඉඩ ඇරලා ඒ ජාතිවාදය ඇවිස්සෙන තත්ත්වයකින් කටයුතු කරන්න කාට හරි උවමනාවක් තියෙනවද කියන කාරණයත් ප්‍රශ්නයක්. ආණ්ඩුවේ තීරණ අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් ආණ්ඩුවට එහෙම උවමනාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුව මේ වළක්වන්න ඕන. ඒක නිසා ආණ්ඩුව මේ වෛරය, පරිගැණීම්, ඒ චේතනාවෙන් මිදිලා රට සාමකාමීව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් සැලකිල්ලක් දක්වන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නේ.
1: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සතර පරාජිකාවට ලක්ව නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ.
9: බොහොම පැහැදිලිව කියනවා ප්‍රධාන මරණ දණ්ඩනයේ නියම වෙන වර්ගයේ වැරදි හෝ සතර පරාජිකාව පිළිබඳ කාරණයක් නෙවෙයි. මේක තියෙන්නේ උසාවියට අපහාස කිරීම පිළිබඳ ගැටලුවක්. ඒ නිසා ඥානසාර හිමිගේ මොන මොන චරිත කතා තිබුණත් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් උන්වහන්සේට දඬුවම් ලැබිලා තියෙන්නේ මේ උසාවියට අපහාස කිරීම පිළිබඳ කරුණකට. ඒ නිසා උන්වහන්සේ සතර පරාජිකාවට අහසු වෙලා නැහැ. ඒක උල්ලංඝනය කරන්න අනුර කුමාර දිසානායක මහත්මයාට හෝ ඔහුගේ බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැහැ.
1: නියෝජමාත්‍ය හංසක විජේමුණි පැවසුවේ ගැටලු නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවයි.
10: නිවැරදිකරුවෙද්ද වරදකරුවෙද්ද කියන එකෙන් පස්සේ වරදකරුවෙක් වුණාට පස්සේ වරදකරුවට තියෙන්නේ බරපතල දඬුවම්ද නැද්ද කියන එක මත ඇඩ්‍රස් කෝඩ් එක වෙනස් වෙනවා. ඒක අපි හදුව ගන්න මේක නීතියේ තියෙන එකක්. ඒක ඉක්මවා යන්න ඉතින් බෑ. මං හිතන්නේ ඒක ප්‍රශ්නේ වෙන කෙලවරකින් අල්ලගෙන දැන් ප්‍රශ්න නැති නිසා ප්‍රශ්න නිර්මාණය කරන්න උත්සාහ කිරීමක් තියෙනවා.
1: මාතලේ යටවත්ත ප්‍රදේශයේදී පොලිසියට පහර දීමේ චෝදනා මත අත්අඩංගුවටගත් පුද්ගලයන් 4 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යටවත්ත ප්‍රදේශයේ නිවසක සාදයක් පවත්වා තිබුණේ ඊයේ රාත්‍රියේදී. ඉන් අසල්වැසියන්ට පීඩාවක් සිදුවන බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ල අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී තිබුණේ සාදයට සම්බන්ධව සිටි පිරිසක් විසින්. ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ යටවත්ත රෝහල වෙතයි. සැකකරුවන් ගම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ත් 42ත් අතර වයස්වල පසුවන්නන්. මේ අතර මත්පෙති, හෂී සහ කොකේන් මත්ද්‍රව්‍ය ළඟතබාගෙන සිටි තරුණයන් 12 දෙනෙකු නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයන් පිරිසක් සාදයක් පැවැත්වීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී කාමර කුලියට ලබා දෙන ස්ථානයක කාමර දෙකක් වෙන්කර මෙම සාදය පැවැත්වීමට සූදානම් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් තරුණයන් කටුනායක, දියසෙන්පුර, මීගමුව, මැදිරිගිරිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්නන්. කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථ රියදුරෙකු පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 128 ධාවනය වන හොරණ කොළඹ සුකෝපභෝගී බස් රථයක රියදුරෙක්. කහතුඩුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථය පසුපසින් පැමිණි අදාළ සුකෝපභෝගී බස් රථය කැස්බෑව මන්සන්දියේ සිට ප්‍රධාන ලාම්පු දල්වමින් අනාරක්ෂිත ලෙස ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පසුව මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයට පසු කළ සුකෝපභෝගී බස් රථය මෙට්‍රෝ බස් රථයේ ඉදිරිපස ගැටීමට සැලසුවීමෙන් මෙම අනතුර සිදු කර තිබුණා. එමගින් රථයට සිදු වූ සමස්ත අලාභය රුපියල් 3,42,000ක් ලෙස තීරණය කර ඇති අතර අනතුර සිදුවන ආකාරය අසල පිහිටි CCTV කැමරාවකද පැහැදිලිව සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හොරණ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලෙක්. මේ අතර සංවිධානාත්මක ලෙස මෙට්‍රෝ බස් රථවලට හානි කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය පවසනවා. පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
11: කීප දෙනෙක් විසින් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදු කරන බවට අපිට මේ සිදුවීම් දාමය තුළ අපිට පොලිසියට නිරීක්ෂණය වෙන කාරණාවක්. විශේෂයෙන්ම කියනවා නම් මේ සම්බන්ධයෙන් පොලිස් පොත්තුමා පැහැදිලිවම උපදෙස් දීලා තිනවා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම මේව රාජ්‍ය දේපළ. එතකොට මේ රාජ්‍ය දේපළ වලට තමයි අලාභානි සිද්ධ කරන්නේ. අපරාධ නීතිය සහ ඊට අනුසංගිකව මෝටර වාහන පනතේ තියෙන නීතිමය තත්ත්වයන් නැති මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා. විශේෂයෙන්ම 6කට ආසන්න අලාභානි සිද්ධ කරලා තියෙනවා. තමහර පුද්ගලික බස ඉතින් ගමන් කිරීමේදී අවහිර කරනවා. මෙව කරන්න දෙන්න බෑ.
1: සෞදි අරාබියේ රියාද් වෙත ක්‍රියාත්මක කරන සියලු ගුවන් ගමන් ලබන 18 වනදා දක්වා අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. ඒ රියාද් ගුවන් තොටුපළේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු බවට තක්සේරු කිරීමෙන් පසු නැවත ගුවන් ගමන් ආරම්භ කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ. සෞදි අරාබියේ සිවිල් ගුවන් තොටුපළ ඉලක්ක කරගනිමින් මෑත කාලීනව එල්ල කරන ලද ප්‍රහාර හෙලා දකින බව රජය පවසනවා. ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන් වෙත බලවත් ශෝකය පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද අමාත්‍යාංශය සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ සෞදි අරාබි රජයට සහ ජනතාවට සිය සහයෝගිතාව පළ කරන බවයි. උත්සන්න වෙමින් පවතින ආතතීන් සමනය කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ. සාධනීය සංවාදයක නිරත වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළා. සෞදි අරාබිය වෙත ප්‍රහාර එල්ල කළේ හූතී කැරලිකරුවන් විසින්. ප්‍රහාර හමුවේ සෞදියේ ගුවන් තොටුපළ කිහිපයක්ද වසා දැමුණා. සෞදි අරාබියේ මරණ දඩුවම නියම වී සිටින අනෝචන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එරට ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් අනෝචන් සිවරාසා හමු වී තිබුණේ රියාත් සිට කිලෝමීටර 450ක් දුරින් පිහිටි දමාම් බන්ධනාගාරයේදී. එහිදී ඔහු අනෝචන් සිවරාසා සමග පුළුල් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අනෝචන් සිවරාසාගේ අවශ්‍යතා පිළිබඳවද කරුණු විමසා ඇත්තේ තානාපතිවරයා විසින්. අවශ්‍ය කොන්සියුල සහ නීතිමය සහය ලබා දීමට සූදානම් බව තානාපතිවරයා දැනුම් දුන්නා. ඔහු සඳහන් කළේ අනෝචන් සිවරාසාගේ යහපැවැත්ම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරන බවයි. තානාපතිවරයා බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරයාද හමු වුණා. අනෝචන් සිවරාසා සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහය ලබා දෙන බවයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝචන් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර 5ක සිර දඩුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මරණ දඩුවම හිමිවැති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. කැරපොතු ජනතා පක්ෂය නවදිල්ලියේ ක්‍රියාත්මක කරන විරෝධතාවලට සම්බන්ධව සිටින විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ ඉන්දීය පොලිසිය විසින්. පොලිස් නිලධාරීන් විශාල පිරිසක් නවදිල්ලි නුවර ස්ථානගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කැරපොතු ජනතා පක්ෂය විරෝධතා ආරම්භ කරනු ලැබුවේ එරට මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලා අසුවන ලෙස බල කරමින්. චන්දදායක ලයිස්තුව යාවත්කාලීන කිරීමේදී දෝෂ සහගත ලෙස කටයුතු කරන බවට ඔහුට චෝදනා එල්ල වුණා. නවදිල්ලියේ ජනප්‍රිය ජන්පාත් වෙළඳපොළද වසා දමා ඇත්තේ විරෝධතා හේතුවෙන්. ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සඳහන් කර ඇත්තේ ඉන්දියාව සම්සුන්ව පවතින බවයි. යහපාලනය යටතේ රට ඉදිරියට යන බවද එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඔහු කියා සිටියේ අගනුවර ප්‍රචණ්ඩත්වයට ගෙනීමට උත්සාහ දරන්නන් අසාර්ථක වී ඇති බවයි. යලිසිරස්තල බන්ධනාගාර රෙගුලාසි සංශෝධන කමිටුව රැස්වෙයි. පොලිසියට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්. සෞදිය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි. මෙට්‍රෝ අනතුරට ලක් කළ රියදුරෙකු අත්අඩංගුවට. කැරපොතු විරෝධතා මර්ධනය ඇරඹෙයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ගේම් එකක් ඇතුළේ අපි ආදරය කරපු කැරක්ටර්ස් ටිකක් දැන් ඇත්තටම අපි ඉස්සරහ සටන් කරන්න එනවා.
2: Street Fighter ඒ තමයි ලෝකේ පුරාම ගේමින් ෆෑන්ස්ලා ආදරය කරපු legendary fighting game එක.
1: ඒ ගේම් එක බේස් කරන් හදපු live action movie එක ළඟදිම රිලීස් වෙනවා.
2: 1994 දී වගේම 2009 දීත් මේ ගේම් එකේ characters වලින් movies හැදුණත් ගේම් එකේ original story එකෙන් live action movie එකක් හැදෙන පළවෙනි වතාව තමයි මේ.
1: ඔක්තෝබර් 16 තමයි මූවික රිලීස් වෙන්නේ. ඉතින් gaming world එකෙන් පටන් ගත්ත street fight එකේ මේ අලුත් fight එක movie එකක් විදිහට කොච්චර success වෙයිද කියලා අපි බලාගෙන ඉමු.
0: Talk of the town.

0: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
1: මේ ලෝකෙ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකෙ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
0: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
1: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
0: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
3: වෙන ප්‍රශ්නය, මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල, 2. සුපීරියල් විල.
0: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
4: සියත පොකට් මනී.
0: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. Dubai Cleaning and Housekeeping රැකිය කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
5: කොරණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372370370.
6: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසුතින්.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
9: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
10: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
9: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
10: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
11: Sri Lanka tour of Pakistan
12: 2026.
13: එවු මොබිස්සයි විස්තරකය හෙට සමස 6:30 සිට
14: සියත TV තුලින් සජීවීව
15: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

0: back-to-back love songs.
1: ඔයාට ඕන මගේ වෙන්නද, මගේ ළඟම ඉන්නද? මෙයා අහන්නකෝ, මට බෑ ඔයාව මගේම කරගන්න. ඒ වගේම ඔයාගේ ළඟම ඉන්න. ඔන්න ඉතින් සම්පූර්ණ කතාව අහන්න කලින් ඇස්වල කඳුළු පුරව ගන්නවා.

ඔය අහල තියෙනවද කතාවක්? මලකට ආදරය කරන මිනිස්සු ඒ මල කඩලා තමන්ගේ කරගන්නේ නැහැ කියලා. මලට ආස විදිහට පරිස්සමට හැදෙන්න දෙනවා කියලා. අන්න ඒ වගේ තමයි ඔයා ආස විදිහට ඔයා ඉන්න. මගේම කරගන්න ගෙයින් ඔයාගේ නිදහස නැති කරනවට වඩා ඔයා ළඟින් තන් ඔයාව පරිස්සමට බලාගන්න මං ආස. අනිත් දේ තමයි දෙන්නේ ගතින් ළඟම හිටියට එයාලා ගොඩක් ළඟයි කියලා කියන්න බෑ. එයාලා හිතිනුත් ළඟුණාමයි ඇත්තටම එයාලා ළඟින් ඉන්නවා කියන්න පුළුවන්. ඉතින් හැම වෙලේම ගතින් මට ඔයා ළඟම ඉන්න බෑ. හැබැයි මං පුරුදු වෙන්නම්. හිතින්නම් මං ඈතට යන්නේ නෑ දශමයක්වත්. ආගෙනින්න රයන් අවය වෙනකන් මං නිලුපොල්.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: Kiehl's within then ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 2.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීමනා Kiehl's within පමණයි. Kiehl's life එකම fresh.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: නොන්ස්ටිකෙන් ටික පෙයි.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
4: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
5: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
4: ඔයත් පොකට් මනී අහනවද?
5: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
4: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
3: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
4: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
4: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි.
3: අනුග්‍රහය.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකින්.
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
12: මිස් හොඳ කුල්ද?
13: කුල් මොකද මම හොට්නේ.
12: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
13: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
12: අඩේ මිස් සුදු කොච්චි.
14: Hot and spicy with Sudu Kochi. Kochi.
15: Moni Siyatama Havasa Dekata Sudu Kochi Ta.
12: Miss, miss. Excuse me, miss.
13: No, no, no. Ummanang showtime ke de vitarai.
16: අනුග්‍රහය. වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් හා හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
17: 0372370370.
18: Weekend Theater.
19: Theater. Divine Apura.

back-to-back love songs. මතකයන් දන්නෙම හිත පාරවන්න විතරද මන්දා. ඒ නිසාම හිතෙන්නේ මේ හැම දේම අමතකුණානම් හොඳයි කියලා. එත් පන්න වගේ ආදරය කරපු මගේ හිතට ඉතුරු වෙලා තියෙන්නේ ඒ මතක විතරයි නේද කියලා හිතට දැනෙනකොට මං කොහොම අයින් කරන්නද?

ඔයාට තාමත් පුදුම තවදුරටත් ඔයා මංගාව නෑ කියලා හොඳටම දැන දැනත් ඇයිමට බැරි ඔයාගේ මිදෙන්න කියලා අලුතෙන් කෙනෙක්ට ජීවිතයට එන්න දෙන්න හිතෙන්නෙත් නෑ ඔයා මගේ වෙන්නෙත් නෑ මට දැන් විශ්වාසෙන් කියන්න පුළුවන් කොච්චර කාලයක් ගියත් මිනිස්සු තමන්ගේ හිතට දැනුණු කෙනාට හැමතාමත් ආදරය කරනවා.

0: 7:30 වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: After A levels, minds explore කරන්න ready. Enroll BSc Honors Psychology degrees at SLIT. අදමයි දුම් කරන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය. Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දෙවිඳක් කරා.
2: ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දෙවිඳක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: දන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේරන්න අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පිරි ලෝකට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: පස්සෙන් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
2: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට real mapat experience එකකට නල්වත්තපට
3: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 රෝදර රටය david pieris e-mobility වෙතින් 011 4 700 550.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් llc එකෙන් loan එකක් ගත්තේ
5: llc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
8: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
10: Let's Vietjet.
11: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place He GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
13: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
14: Avans Ticket Ticket Pay.
15: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
16: අදම combank.lk වෙත පිවිසෙන්න.
17: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Star කෙනෙක් කරන්න.
18: Stars Milan Pasta.
19: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Fire. දැන් දම් පාටින්. ACL Fire Guard Fire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
20: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
22: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
23: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
22: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
23: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
24: Sri Lanka tour of Pakistan
25: 2026.
26: TV
27: tulin sajeeviva.
28: Dinana cricket nan sieta tamai.

back-to-back love songs. මං ඉන්න දුකෙන් කියලා ඔයා වදවෙන එක නවත්තන්න. ඇතර මං ඉන්නේ දුකෙන් නෙවෙයි, හිතාදාන්. ඔ දන්නවද, ඔයා මගෙන් ඇත්තුන දවසේ මට ඇඬුනෙවත් නෑ. ඒ දුක නැති නිසා නෙවෙයි, මට කරන්න ඕන මොනාද කියලවත් හිතාගන්න බැරි වුණ නිසා. මම මේ තප්පරේවත් ඔයා ගැන හිතන එක නවත්තල නෑ. ඔයා මාව දාලා ගියා කියලා හිතන්නෙවත් නෑ.

මං මහන්සි වුණේම මගේ අනාගතය හදාගන්න. මං ඒ වැඩ එක්කම හිර වුණා. කාලෙත් එක්ක හෙමි. ඔයා මංගාව නෑ කියන එක හිතන්න පුළුවන් වුණා. ඔයා දැන් සතුටින් ඉන්නවා කියලා හිතලා සතුට වෙන්න පුළුවන් වුණා. ඉතින් මංගෙන් දුක්ගෙන එක නවත්තන්න. දෙයක් අල්ලගන්න ඕන. අතෑරුණු දවසට දරා ගන්න පුළුවන් තරමට හිත හයිය කරගෙන කියලා මං දැන් තේරුම් අරන් ඉන්නේ.

0: සංගීත කන්න ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස.
5: After A-levels, industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering. දැන්ම යදුම් කරන්න www.slit.lk. slit evolve beyond.
6: finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
7: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි කිරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නා වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
9: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
10: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
9: ඔයත් පොකට් මනි අහනවද?
10: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
9: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
9: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151කට WhatsApp කරන්න.
9: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි
8: අනුග්‍රහය.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකයෙක්.
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
15: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
16: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
16: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
17: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
18: ටයිටල් ස්පොන්සර්
19: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
20: එන්චාන්ටර් The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
23: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
24: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

අපි ආදරය කරනකොට සීමා තියාගන්න ඕන නෑ. එතන හැම දෙයක්ම කතා කරන්න ඕන. උත්තර තියෙන ප්‍රශ්න වුණත් නැති ප්‍රශ්න වුණත් අපි අහන්න ඕන. දන්නවද, වැඩියෙන් දෙන්නට දෙන්න කතා කරගන්න තරමට එයාලට එයාලවම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක මැද්දි අපි දෙන්නට මේ බැඳීම ඇතුලේ සැනසීමෙන් හුස්ම ගන්න.

0: Back to back love songs.
1: අතහැරලා දාන්න. තවම මුකුත්ම කියන්න එපා. එහෙමනම් මට ඇත්තේ මං ආදරය කරන්න ඔයාව තෝරගත්ත එකම ලොකු වැරද්දක් කියලා.
2: උඹත්

වෙලා වඩ වෙනකොට නිතරම මාව මගහරිනකොට මං දැනගෙනම හිටියේ මං අල්ලගත්ත ඔයාගේ අත මගෙන් ගිලිහනවා කියලා. ඒත් මං අඩුම තරමේ විශ්වාස කරා ඔයා මට ඇත්ත කියලා. ආදරෙන් පටන් ගත්ත අපේ බැඳීමට හරි අවසානයක් තියයි කියලා. ඒත් දැන් ඔයා කරන්නේ බොරු හේතු හදන එක. ඒකෙන් වෙන්නේ මට ඔයා ගැන තියෙන ගරුත්වය අඩු වෙන එක. ඉතින් තව හේතු එපා. ඔය හිත කියන තැනකට යන්න. ආදරෙන් රඟටාපු ඔයාව බලාගන්න වගේම ආදරේ නැතුව ඔයා ඇතට යන එක දරාගන්නත් මගේ දහයයි.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයන. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පුක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕන මෙච්චර ධනන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි
4: අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: Kiehl's within then obata hondama deemana saha wedi ithiriyak elephant house lemonade liter ekai dasam paak sandaha 125 ka wattamak uswatta coconut ice biscuit brand 380 ak sandaha 130 ka wattamak athyawashya paanda sandaha fresh ma deemana Kiehl's withinma pamanai Kiehl's life ekama fresh.
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 3277

සියත දෙවයින පුරා තුසෙන් මංජුල කලබරේෂන්.

back-to-back love songs. මට බෑ ඔයාගෙන් ඈතට යන්න. ඔය අන්තිමට කිව්වේම සමහර දේවල් ඔයාට තේරුම් කරන්නේ කොහොමද කියලා හිත හිත මං හිටියේ ඈත බලාගෙන. මං යන්න බෑ කිව්වම ඔයා යන්න දහතන්නේ.

අපි දෙන්නට එකතු වෙන්න බැරි හේතු ගොඩක් තියෙනවා. ඒක ඇත්ත. ඒත් මං අහන්නේ ආදරය කරන දෙන්නෙක් එකතු වෙන්න ඕනෙමද? ඇයි ඈතකට ගියාම ආදරය නැති වෙනවද? මැනික, හිතක ආදරයක් ඇති වුණොත්, ඒ ආදරේ හිතට දැනුණොත්, ඒක බිඳින්න කිසිම හේතුවකට බෑ. ඉතින් ඒ නිසා ඔයාට හිතුණට අපි ඈතට යනවා වගේ ඇත්තටම වෙන්නේ අපි තව තවත් ලං වෙන එක.

0: රාත්‍රි 8යි විනාඩි 30යි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
3: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරතම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
5: මෙන ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
6: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ස්කූලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
9: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
8: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
9: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
10: Sri Lanka tour of Pakistan 2026.
11: දෙවි මොබිස්සයි විස්තරංගය හෙට සමස 6:30 සිට
12: සියත TV තුලින් සජීවීව
11: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can see a

back-to-back love songs. තවක් කොච්චර වෙලා මේ ඇස් දෙහා බලන් හිටියත් අපිට බෑ අපි දෙපැත්තට වෙන එක නවත්තන්න. කඳුළු පිරුණත් කොච්චර ඔය ඇස්වල මට අය බෙරිවෙයි. ඒව පියදාන්න.

ගාන ඔය ඇත්ති තරම් මගේ පපුවට තුරුල් වෙලා ඉන්න. මොකද මේ අතීතයට එකතු වෙන්නේ අපි දෙන්න එකට ගෙවන අන්තිම තප්පර. මේ මතකේ ලස්සන එකක් වෙන්න ඕන. ඔයා ළඟ නැති දවසක් ගානේ මට මතක් කරන්න පුළුවන් වෙන්න. අදින් පස්සේ මගේ හින ලෝකෙමයිති ඔයාට. එක දවසක්වත් මග නොහැර එන හැමදාම එක හීනකටවත්. දැන් තමයි අපි ආදරය කරන්න පටන් ගත්ත දවසෙම මං කියපු දේ ආයෙම මතක් කරන්න වෙලාව. හමුවීමක් එන්නෙම සමුගැනීමක් එක්කා.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
3: මේ ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
2: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
3: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්න ඕන.
2: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැසන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
5: Bajaj Pulsar N160 superima performance superima sporty look dual channel ABS gold USD Fox David Peris Motor Company Private Limited within amathanna 0114700600
6: Kagil's Food City Satyanti aduma mila peraliya lokulunu kilogram ekak verandapala mila rupiyal 320ai ape mila rupiyal 300ai arthapul kilogram ekak verandapala mila rupiyal 480ai ape mila rupiyal 320ai mema mila ganan pera danundimakin torawa wenas wiya kiya mema dima nawalanguwanne 2026 october 10 sita 12 dakwa toga awasan manaturu pamanai konde sisaitai
7: ane mehema tona
8: hari kyan kyan idi idi
9: sangeetha kanawa මොකද කෑවටත් දවල්ද සංගීත
10: කන්න ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
11: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
13: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
14: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙතින්.

0: උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්.
1: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
2: Enchanta. The fragrance of French romance.
3: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
4: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
5: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
6: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
7: Do

Back-to-back love songs. හිත කියන්නම ඔයාට අපව කතා කරන්න කියලා. ඔයා හොඳින් නේද අහන්න කියලා. ඒත් ඔයා මොනා කියයිද?

තිබුණේ නැහැ. අපි එකට හිටපු ලස්සනම කාලේ හොරු අරංගියා වගේ. මං දන්නවා මොන දේ වුණත් සිද්ධ වෙන්න ඕන හැමදේම දැන් වෙලා ඉවරයි කියලා. ඒත් මං බලන් ඉන්නවා ඔයා ආයෙම එන දවසක් එනකන්.

0: මිස් හොද්ද කූල්ද
1: කූල් මොකද මම හොට්න
0: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදු යුතු වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moli siyatama havasa dekata Sudu Kochi ta.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang show time ke de vitarai.
4: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
1: 0372 370 370 සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ
0: පාට එක්ක ආදරේ පටලගන්න එපා
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ සුදු පාට කිව්වම
0: ඔය ආදරේදි මොනවද හොයන්නේ
1: තේරුම් ගැනීමයි සැනසීමයි
0: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ

0: එකදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0871 132 7777.
4: ළමයේ ප්‍රශ්න 10ටම පැය භාගයක්.
5: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
4: ඔයත් පොකට් මනි අහනවද?
5: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
4: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
6: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
4: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
6: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
4: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
7: සියත පොකට් මනි
6: අනුග්‍රහය.
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
13: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: නෑ, මට වාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: නවයයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට. ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: දුබයි කලීනින් සහ හවුස්කීපින් රැකියාවක් කාන්තා පිරමිඩ දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දෙයක්
2: ජුලිය සීස කියනවා. අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට
1: real mapate experience එකකට නැල්වත්තපට
3: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 rotor රටය David Pieris e-mobility වෙතින් 0114700550.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
9: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
13: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
17: Let's Vietjet.
0: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
7: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
16: Avance ticket ona deyak ada gewanna ganna
8: Avance ticket tika pay
12: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
10: අදම combank.lk වෙත පිවිසෙන්න.
18: Stars Milan Pasta.
11: යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
18: Stars Milan Pasta.
15: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
19: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
3: ගුවන් ටිකට්පත් visa පහසුකම් hotel wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
17: දොරකුළු ඇරෙන මතක
20: සේප්පු.
21: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
20: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
22: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
20: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අහන්න.
23: වෙන ප්‍රශ්නය, මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල, 2. සුපීරියල් විල.
24: ස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
25: යත පොකට් මනි.
24: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
26: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
27: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
26: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
27: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
28: Sri Lanka Tour of Pakistan 2026.
29: එම මොබිස්සයි විස්තරංගය හෙට සමස 6:30 සිට
30: සියත TV තුලින් සජීවීව
29: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
30: Bye.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
3: මේ ලෝකෙ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මම දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකෙ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
2: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
3: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
2: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැසන හතට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
5: අනේ මෙහෙම තනන
6: හරි කියන්නේ ඉතින්
7: සංගීත කනවා මොකෝ කෑවටත් දවල්ද සංගීත
8: කන්න. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
11: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP finance වෙතින්. දැන් lease එක පැය තුනෙන් LP leasing. අද තමයි හොඳම දවස.
12: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
13: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
12: ඔයත් පොකට් මනී අහනවද?
13: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
12: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
14: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
12: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
14: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151151ට WhatsApp කරන්න.
12: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න.
15: 100 පොකට් මනි.
0: අනුග්‍රහය.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
19: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
20: සියත Between Lady Miss World Sri Lanka 2026
19: ශ්‍රී ලංකේ රුරජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
20: Siyatha Between Lady Miss World Sri Lanka 2026
2: Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyatha TV Balanna
21: Title Sponsor
22: Obe Samata Digurana Deepthaya Twin Gala Ganna Big Twin Lady Racer Ekata Adama Maru Big Twin Lady Obat Sanin Didulanna
23: Enchanta The fragrance of French romance.
24: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
25: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
26: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
27: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
1: සියත.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: රාත්‍රී 10යි විනාඩි 32යි තැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නා එක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න අන්න.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕලෙවල් ඒලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න වට්ස්ඇප් කරන්න 0712942402 0712143777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: Miss හොඳ cool ද?
5: Cool. මොකද මම hot නේ.
4: ඒක නෑ ඇත්ත Miss. Miss දැකලා පුරුදු ඉත් වගේ
5: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
6: Oh my god.
4: අඩි Miss සුදු කොච්චි.
7: Hot and spicy with Sudu Kochi.
8: Moli siyatama havasa dekata Sudu Kochita.
4: Miss, miss. Excuse me, miss.
5: No, no, no. Ummanang showtime ekedi vitarai.
9: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
5: 0372370370
9: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සීත TV තුලින්.

වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: දා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: කල්පනා බාවෙලා පායලා රැපුලා.
2: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
3: අපි ආයේ හමු නොවෙනවා.
2: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානි. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
4: සින්දු සියොත අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාත්තාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
6: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
7: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින්නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 534 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
8: මෙන ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
9: බයිකල් විල
7: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමී හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
12: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
11: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
12: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
13: Sri Lanka tour of Pakistan
14: 2026.
15: දෙවි මොබිස්සයි විස්තරංගය හෙට සමස 6:30
16: සිට සියත TV තුලින් සජීවීව
17: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
3: මේ ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
2: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
3: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
2: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න, හෙට උදැසන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
5: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
6: ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු ඩු

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේ.

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතක ලියා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرتا صدهم سيرتا. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ